අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොටනක්

සුබම සුබදැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනං ඉතිං අදත් ඇවිල්ල තියෙන්නේ හරිම වෙලාවට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අරගෙන. වෙනද වගේම පුංචි පැටවුන්ට ඉගෙන ගන්න අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ල තියෙන්නේ. ඔයා අපිව අහගෙන ඉන්නේ ඉස්කෝලේ යන ගමන් වෙන්න පුළුවන්. හේනං උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නෙ ඔයාලා ආස කරන, ඔගොල්ලෝ ආදරය කරන සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන.

0: පුංචි ළමයි හරිම දක්ෂයි කියලා මම කිව්වනේ. හැම ළමෙක්ටම එයාට ආවේනික දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනේ විසේකාර පොඩ්ඩ විශේෂාංගය අපි වෙන් කරලා තියෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට දක්ෂතාවයක් අපිට එවපු තවත් පොඩිත්තෙක්. විසේකාර පොඩ්ඩෝ.
1: මගේ නම තිංසමිදුසි. මගේ පෙරපාසල ධර්මශෝකල් පෙරපාසල නාරම්පොළ.

0: අත්තටුවරෙ මින් පියලා යනව ලස්සනයි. ස්තුතියි.
1: හරිම ලස්සනයි. මේ දුවට අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා එයාගේ වැඩ කටයුතු ඔක්කොම හොඳට කරගන්න හම්බ වෙන්න කියලා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද අපිට එවන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා සද්ද නැති තැනකට ගිහින් කතන්දරයක් හරි කතාවක් හරි සින්දුවක් හරි අපිට රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, සින්දු කියන්න, කතන්දර කියන්න, කතා කියන්න දක්ෂ පොඩිත්තු වගේම චිත්‍ර අඳින්න, නිර්මාණ කරන්න දක්ෂ පොඩිත්තුත් දැන් අපිව අහගෙන ඉන්නවා. ඔයාලටත් අවස්ථාවක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිණයට ලස්සන නිර්මාණයක් කරලා ලස්සන චිත්‍රයක් ඇඳලා අපිට එවන්න. අපි ලෑස්ති ඒ දක්ෂතාවයත් මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩ එකට ඔයිල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
0: 89.3 සුප්‍රීම් රේඩියෝ
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්
6: පුංචි ළමයි අලුත් දේවල් ඉගෙන ගන්නත් හරිම ආසයි හරිම කැමති. එහෙම ආස කැමති චූටි ළමයින්ට අපි කියලා දෙනවා ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව හරිම ආස හිතන විදිහට හොඳට අහලා හරියට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. දකුණ
7: මිගි right
6: වම
7: හිදරි left
6: ඇතුල
7: නකා inside
6: පිටත
7: සොතෝ outside
6: ඊළඟ
7: තොනාරි
6: next

0: 89.1 Supreme Radio.
1: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ නම්බර් 20
1: සායම් කිරිල්ලි කොහේ කින්දෝ
0: නම්බර් 5
1: සාඩික පොල්සා කවි මැච් කියාරේ
2: සැටර්ඩේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න
3: එතන වෙතාතර ජනප්‍රිය සින්දු
4: ඕ ගොඩ්
3: එක දිගට එක පැලට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
2: Supreme Radio Radio Super Hits 20 with Hasita
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
2: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: The Welcome Show
3: anugrahaya
6: NLP hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya NLP hadahana obat adama NLP hadahada bala ganna
7: 89.1 89.3 supreme radio

එමනං ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ හයවෙද්දි මං එනවා චූටි පොඩිත්තන්ට අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන. ඒ විතරක් නෙවෙයි, ඉගෙන ගන්න අලුත් දේවල් ගොඩක් අරගෙන තමයි මං හෙට උදේ දෙන්නේ. එතකන් පරිස්සමෙන් ඉන්න ඕනේ, සෙල්ලම් කරන්නත් ඕනේ, ඉගෙන ගන්න වැඩ කටයුතුත් හරියට කරන්න ඕනේ. මගේ චූටි පොඩිත්තෝ හැමෝටම සුබම සුබ දවසක්. 89.1 89.3

0: අයිබෝවන් සුබදෑසනක් වෙලා උදේ 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.3 තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උදේ හදයි විනාඩි 8යි දැන් බලව සුබදසුනක් හැමෝටම සුබදසුනක් ශාමරයි බොහෝ වේවා.
1: අයමෝනිපෝයිබෝන් සුබ දවසක්. සුබ දවසකට ඉතින් හදවතින්ම අදත් අපි ප්‍රාර්ථනා එකතු කරනවා ද වෙල්කම් ෂෝ තුලින්.
0: ඔව් අද මේ මාසේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා මේ මාසෙත් හරියම ඉක්මනටම ගෙවිගෙන යනවා. ඉතින් මේ ගෙවිගෙන යන හැම දවසකටම ඔයා මොනා හරි ඔයාගේ ජීවිතේ විශේෂම දෙයක් එකතු කරන්න. සමහර වෙලාවට විශේෂම දේ වෙන්නේ මේ අපි මහා ලකුවට ගන්න දේවල් නෙමෙයි. සමහර විට ඔයා ආදරෙන් හිටපු වෙලාවක් වෙන්න පුළුවන්. ඔයා ආදරේ කරන අයත් එක්ක එළියට ගියපු වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ආදරෙන් කියපු වචනයක් වෙන්න පුළුවන්. සමහර

0: අවස්ථාවට ලබා දෙන ජාතික ලොතරැය මණ්ඩලයේ සූදානම් ගන්න දවස සුබ කරගන්න. ඉතින් අනිවාර්යෙන් ටිකට් එකක් අදත්
1: ජීවිත සිහිනේට වාසනාවේ ආශිර්වාදය අරන් ඉන්න වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැය මණ්ඩලය.
0: එහෙනම් ඉතින් දිගටම ද වෙල්කම් ෂෝ හගරින් අපි උදේ 10 වෙනකන් ඉන්නවා මේ පැත්තේ එකතු වෙලා. ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකක් වැහිවර කාලගුණයක් තියෙන නේද? ඔව්.
1: අද තාම මේදුම චාමර කොළඹට තාම මේදුම. උඩ හරියට හොඳේ.
0: මේදුම් ගලා පාරේ.
1: කන්ද කියන්න බෑනේ.
0: නැසන්න බෑ සීතේ.
1: මේදුම් ගලා බිල්ඩිමේ කියලා තමයි කියන්න තියෙන්නේ මේ පැත්තේ.
0: මේදුම් ගලා අහසේ නේද?
1: එහෙනම් ඉතින් අපි නෝදේ 10 වෙනකන් ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න කියලා.
0: එහෙනම් ඉතින් ජය වේවා, සුබ දවසක් ඔයාලට. මං චාමර.
1: මම නිපුනිකා.

0: A su naveja i ekran, a su naveja i tunel. Supreme Radio. Magihane, magirate.
1: අදමට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: විත් ආශි.
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
5: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා.
1: හෙත සරසන්න ඔයසෙන හසින් කියලා කිව්වට මේ තරම් සරසයි කියලා හිතුවේ නෑ චාමර.
2: කොද්ද?
1: මං කියන වැස්ස. ඒ කියන වැස්ස එනවා.
2: පාන්දර වැඩ රියදු හැරෙන්නේ.
1: පාන්දර
2: ගමන් යනවද පිනු දන්න ගමන් එනවා.
1: නෑ එහෙම රෑ ගමන් යන්නේ නෑ. ඒ වුණාට ඉතින් අපි වැඩ කරන ජනතාවනි චාමර සාමාන්‍යයෙන් අපි රෑට නිදාගන්න රෑ 12 විතර මේ පරක් වෙලා.
2: ඔව් පාඩම් කරන්නේ.
1: නෑ නෑ උයනේ වලාස්ති කරනවා.
2: ඊට පස්සේ ආපහු
1: ඔව් ඊට පස්සේ ආපහු පාන්දර ඉතින් අපි උදේපෝන්දරම හැරලන්නේ චාමර මේ වේලාසරින් වැඩට එන්නේ
2: ඉතින්.
1: එතකොට ඉතින් අපි වැස්ස
2: දානවා. මට කඳුළු වෙනවා ඇස් දෙක දරා ගන්න බෑමට.
1: එතකොට අපි වැස්ස දානවා. අදත් එහෙමයි චාමර. අද වේලාසරින් නැගිට වැඩිකමට මට උයා ගන්න අමාරු නයි. තරමට මම කෑම ජාදි හැදුවා.
2: එහෙමද?
1: මොකද තරංග ආවේ.
2: මොකද කන්නේ ඔය? ඒක ප්‍රශ්නද?
1: ඒක තමයි කන්න විදියක් නෑ. මොකද මම මොකද තරංග ආවේ නෑ.
2: අසිනි වැසි වැටේවි. වැට කඩුළු බිඳේවි. සැඩ සුලන් හමාවි. එහෙත් වසන්ත එනවා. නියතයි සත්තයි. අපි වැඩට එනවා සත්තයි
1: නේද? සත්තයි ආයි. ආයි ඉතින් අපි බෝට්ටුවෙන් හරි වැඩට එනවා.
2: වැඩි වලට නවත්තන්න පුළුවන් මිනිස්සු නේ අපි. අපි යනවා වැඩට. බොස් එන්න එපායි කිව්වොත් වැඩට එනවා.
1: බොස් අපි ගැන ආඩම්බර වෙන්න හරි. එහෙම නෑ. ඉතින් බොස් එන්න එපායි කිව්වොත් මම ඉන්නේ නෑ. මම ගෙදර ඉන්න.
2: බොස්ලාගේ මොකද? බොස්ලා වැඩට එන්න එපායි කිව්වොත් අපේ කට්ටිය වැඩට යනවා.
1: ඔව් වැඩට යනවා.
2: හරි. අද කාලගුණ අනාවැකිය කියලා තියෙනවා. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය දැන් පටන්ගෙන තියෙනවා. අපි ඒගෙන මේ දින කිහිපෙම කිව්වා. තවදුරටත් ඉදිරි දින කිහිපේ වැසි බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි කියලා තියෙන්නේ. දෙවෙනි බොහෝ ප්‍රදේශවල පස්වර එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. බස්නාහිර, වයඹ, උතුරු පළාත්වල, ත්‍රිකුණාමලයේ ගාල්ල වගේම මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලෙදිත් වැසි ඇති වෙනවලු. සබරගමුව, මධ්‍යම ඌව, දකුණ උතුරු මැද වගේම තවත් ඒ වගේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. දැන් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල උදේ මීදුම් සහිත තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: බස්නාහිර ගැන නම් කියලා නැහැ. මෙහෙට මීදුමුත් තියෙනවා. පාන්දර වැහැලක් තමයි තියෙන්නේ.
1: ඒකනේ.
2: කොහොම හරි වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න තියෙනවා. කුඩ ලෑස්ති කරගන්න කුඩ වලට වැඩ පටන් ගන්න කාලය අවිල්ල තියෙන්නේ. නේද?
1: ඔව්. මම ලෑස්ති.
2: අපි ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් ඒකට හොඳ කුඩයක් ගන්න තෙමෙනවනะ.
1: හොඳ කුඩයක් ගන්න ඕනේ. දැන් සමහර අයට චාමර කොච්චර කුඩ ගත්තත් කුඩ ඉහිල්ලනේ. කොච්චර කුඩ ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. සමහර තැන්වල කුඩේ දාලා යනවා. එතකොට තවත් සමහරට කොච්චර කුඩ හම්බුණත් වැඩක් නැහැ. කාට හරි දුන්නාට පස්සේ ආපහු ඒක ගෙනත් දෙන්නේ නැහැ.
2: සමහර ඉන්නවනේ කුඩ ගත්තාම දෙන්නේ නැති අය.
1: කුඩ ගත්තාම දෙන්නෙම නැහැ. එහෙම යාළුවන්ට පෙන්න මන්නම් කියනවා කුඩ කඩයක් දාන්න ඕනේ. මොකද ඊට පස්සේ යාළට අවිලා වගේ නිකන් ගන්න බෑනේ සල්ලි වලට ගන්නේ. කුඩ කඩයක් දාන කතේසි නෑනේ චාමර. කුඩ කඩයක් දාන්න ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. ඔය ප්‍රාග්ධනය හොයාගන්න බෑනේ. ප්‍රාග්ධනය හොයාගන්න නම් අනිවාර්යෙන්ම ඔයා කරන්න තියෙන්නේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් ආපු ජාතික ලොතරැයි මණ්ඩලේ සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් බෙර දී ගන්න එක.
2: දැන් ඉතින් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන සුබ දවසක් ලොතරැයි සුබ ලග්න සමගංග 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වඩ දිරා ගන්න පුළුවන්.
1: හරි.
2: ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්න සමගංග 2ට රුපියල් 2500ක් තියෙනවා. අංක 2ට වාඩ රුපියල් 1000ක් දිනා ගන්නත් පුළුවන්.
1: ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංක පිරිවෙලින් ගලපා මුදලින් රුපියල් 25000කට වඩ දිනා ගන්න අවස්ථාව හතලා දීලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි.
2: එහෙනම් ඉතින් ඔයා සමහරට කුඩයක්වත් නැතුව ඉන්නව වෙන්න පුළුවන් නේද? කුඩයක් ගන්නවත් වත්කමක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි රුපියල් 40ක් තියෙනවනම් විශ්වාසයෙන් ගිහිල්ලා ගන්න සුබ දවසක් ලොතරැයි. නිපූ කිව්ව වගේ කුඩ කඩයක් නෙමෙයි කුඩ ෆැක්ටරියක්ම දාන්න පුළුවන් වාට ඊට පස්සේ.
1: නැතුව ඊට පස්සෙ තෙන් ඔය කුඩ
2: ඊට පස්සේ අපි දෙන්නට කුඩ නිකක් දෙන්න ඔය.
1: මේ අදහස දුන්නට
2: ඈ. අපිට ස්පොන්සර් කරන්න ඊට
1: පස්සේ. ඔව් ඊට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්පොන්සර් චාමර කුඩ.
2: මට ඇදුණු.
1: චාමර අම්බ්‍රෙල්ලා. කියලා දාමු චාමර.
2: එහෙම ගෝ චාමර කුඩ නෙවේ.
1: එනවා මොනක් දාන්නේ. ආවනක් දාන්න කියන්නේ.
2: චාමර කුඩේ කුඩ තෝ කියන්නේ.
1: නෑ නෑ චාමර ඔයා බය වෙන්න එපා චාමර මම ආව ගයිඩ් කරන්න ඉන්නවා මම ඔයාට
2: ඒක තමයි මට තියෙන බය
1: ඇයියේ
2: මට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න ප්ලීස්
1: නෑ ඉතින් මේකයි දැන් ඔයාට එහෙම ටිකට් එකක් ඇදුනොත් එහෙම මම සරින් සරේ කෝල් කරගෙන චාමර මේ කරා කියලා මම මතක් කරන්නම් චාමර මම එතකොට ඔයාගේ ජීවිතේ මම කවදාවත් නාස්ති වෙන්න දෙන්නේ නෑ චාමර ඊට පස්සේ ඒවට මම ගානක් අය කරනවා මතක් කරනවාට මම රිමයින්ඩ් එකක් වෙලා මම ඊට පස්සේ ඔයාට කියනවා අපිට කීයක් හරි දෙන්න ඕනේ මම ඒක කරනවා කියලා.
2: අනේ
1: ඒක තමයි බිස්නස් ඒ කියන්නේ රැකී අවස්ථා උත්පාදනය කරගන්නවා කියන එක නනේ මට චාමර
2: කර්මයක් ගෙවන්න තියෙනවා නම් ගෙවන්න වෙනවා
1: සින්දුවාමෝ

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහමේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට සඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුමක් බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න, ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB සුබ දවසක්.
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තැකි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.

0: ඔද හතයි විනාඩේ තේ සටහයි දැන් බලාව මේක තමයි හොඳම බලාව. අද පුවත් සිරස් තල මොනවද කියලා බලන්න යන්න.
1: අපි වෙනද වගේ ඉතින් අද දවසෙත් ප්‍රධාන පුවත් සිරස්තරයට අවධානය යොමු කරමු. මුලින්ම ලංකාදීප පුවත්පතේ දන්න කියන මුහුණකගේ ඡායාරූපයක් තමයි ප්‍රධාන සිරස්තරයට වාර්තා කරලා තියෙන්නේ. මේ ග්‍රීක බැඳුම් කර සිද්ධි කබ්‍රා ලුසාවි කොන්දේසි කඩලා අල්ලස් කොමිසමෙන් යලි නඩු පොරොන්දු වූ කෝටි 10 ගෙවා නෑලු. එහෙම තමයි කියලා තියෙන්නේ අල්ලස් කොමිසම උසාවියට. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම් කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කළ බවට හිරම මහබැංකු අධිපති අජිත් නිමට එරෙහිව අල්ලස් කොමිසම යළිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. මාස 3ක කාලයක් තුළ රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන බවට මීට පෙර අවස්ථාවක අධිකරණයේ පැන වූ කොන්දේසියට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් අල්ලස් කොමිසම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව මෙලෙස යළිත් වරක් මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. පොරොන්දු වූ මුදල කොච්චරද? කෝටි 10ක්. කෝටි 10ක් ගෙවා නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ගෙවන්න වෙයිනේ. සල්ලි තියලා හරියන්නේ නැහැ ඉතින්.
0: කෝටි 10ක් කියන්නේ චාමර පොඩි ගාණක්ද චාමර?
1: මම නම් දන්නේ නැහැ බින්දු කීයද කියලා.
0: එයාලට පොඩි ඇතිනේ.
1: එයාලට ඉතින් පොඩි ඇති. හැබැයි ඉතින් ගෙවන්නේ නැහැනේ. ගුවන් යානා ගනුදෙනුව ගැනත් කියලා තියෙනවා. කපිලට ලක්ෂ 100ක ඇප දෙන්න කුලියට දෙන්නෙක් එක්ක ඇවිල්ලාලු. ඒ දෙන්නත් ඇතුලේ දන්නේ නැහැ නේද? උදේ ගම්මන් පිළ මහත්තයත් ඉතින් කාලෙන් කාලට ප්‍රධාන පුවත් සිරස්තලෙක ඉන්න ඕමනේ ඉතින්.
0: ඔව්.
1: සතියක් දෙකක් නැතු ඉන්නවා ආ එනවා ඉතින්. ගම්මන් පිළ පොලිසියෙන් වයි මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණයට අදාළව ආందోళනාත්මක ප්‍රකාශයක් කළයි පිවිතුරු හෙළවරුමේ නායක නීතිඥ උදේ ගම්මන් පිළ මහතාට එම ප්‍රකාශයට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ලබන නමවනදා කුලියාපිටියේ මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීලා තියෙනවා. සාක්ෂි අරන් මම එනවා ගම්මන් පිල කියයි කියලා වාර්තා කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. ඒ වගේම තලපති විජේ අද තමිල්නාඩු මහා ඇමති පුටුවේ කියලා වාර්තා කරලා තියෙනවා. ඩොලර් ලක්ෂ 6ක් පිටපාරේ යෑම තැපෑල පිරික්සන්න උසාවි නියෝගයක්. මේක කොහොමද උනේ ඩොලර් ලක්ෂ 6ක් පිටපාර ගිහිල්ලා?
0: හඳයි හැබැයි
1: බලමු.
0: බලන් ගියාම අපේ ඔක්කොම යන පිටපාර.
1: ඒකනේ. තැපෑල මෙන්න කොහරි වැඩ දන්නේ නැහැ ලංකාවෙ නතු නේද? මුදු මාර්ගෙ වුන් තෝ කරි කරනවත් දන්නේ නැහැ අපිට.
0: මේ කියන්නේ ඩොලර්මනේ චාවර මේ පිටපාර යන්නේම.
1: ඩොලර් පේන්න බෑ මේ කට්ටියට නේද?
0: මේ කරන්නේ දැන් ওই තුන්වෙනි නිවුස් එකේ ඩොලර් සම්බන්ධයෙන් ආපු.
1: ඔන්න බලන්න නිපු වාසනාව කියන එක. අස්වැසුම ප්‍රතිලහබීන් පිරිසකට අප්‍රේල් දීමනාව දෙපාරක් දීලා.
0: ආයි නම් ඉල්ලන්න එපා. හොඳේ දෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපි අතින් නෙමින් වැරද්දක් උනේ.
1: ප්‍රීති ප්‍රමෝදෙන් පිනා ගිහිල්ලා නේද අස්වැසුම ප්‍රතිලහබීන් ඇති මේ වෙලාවේ. ෆ්‍රී ලෝයර්ස් කතානායකට දන්වයි කියලා තමයි කියලා තියෙන්නේ.
0: හා.
1: දෙවරක් මුදල් බැරවීම අත්වැරදීමක් කියලා ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිතුමා කියලා තියෙනවලු.
0: අනේ හනේ සභාපතිතුමනි. දෙන්නේ ආයි දෙන්නේ.
1: මීට කලින් කිව්වනේ මේ ලංකා බැංකුව සම්බන්ධයෙන් නේද? අර මේ කොන්ත්‍රාත් කාර්වෙකට දීලා තිනවා මේ විශාල මුදලක් කියලා. පුදුම වැරදීම් මේවා.
0: හොඳයි හැබැයි ඈ.
1: මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු වෙයි. විද්‍යා දැරිය ඝාතනයේ සුවිස් කුමාර ඇතුළු හතරගේ මරණ දඬුවම ස්ථිරයි කියලා ඔන්න වාර්තා කරලා තියෙනවා. මේ දවසේදී මේ නඩු තීන්දුව ලබා දීලා තියෙන්නේ.
0: අවුරුදු කීයක්ද ජාමර?
1: අවුරුදු කීයදනේ අපිට මතක තියෙන කාලෙඳම් මේ ප්‍රශ්නේ දෙනවනේ
0: පොඩි කාලේ අපි ඉස්කෝලේ යන
1: කාලේ බහදේරණ කාලේ වගේ නේද අපිට කණින් කණින් ඇහෙන කාලින්දන් වගේ ඉතින් කොහොම හරි තීරණේ ලබා දීලා තියෙනවා. අන්තර්ජාල මුදල් වංචාවේ විදේශිකයන් 120 දෙනා භාණ්ඩාගාර වංචාවට හවුල්ද ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා. පුළුල් විමර්ශනයක් ආරම්භ වෙයි වැලිකඩ පොලිසිය උසාවියට කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. දිනමෙන පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කිහිපයක් වාර්තා කරලා තියෙනවා.
0: ඒකට අර කිව්වේ නැහනේ.
1: මොකද්ද?
0: ගෑස් මිල නගී කියලා.
1: ඒ වැඩක් නෑ ඉතින් කියලා ඉතින්.
0: ඒ උනාට ඉතින් ඒකත් කියන්න ඕනේ.
1: කොහොමද වෙන දේවල් ඉතින් ওই දේවල් ටික නේද?
0: හා.
1: ලංකාදීපේ තියෙනවා ලාෆ් ගෑස් මිල නගී කියලා තියෙනවා ලිටරණ කියලා තියෙනවා වැඩි වීමක් නෑ කියලා. හ්ම් හ්ම්. කහපාට එක්ක නා කොහොමද ඉතින් ටිකක් උඩින් ඉන්නේ නේද?
0: ඒ කොහොමද ගණන්නේ කහපාට? පාට වැඩි වෙන ගණන්.
1: දුර්ලභයි ගණන්. නේද?
0: දුර්ලභයි තමයි. එහෙනම් අපි යන ලෑස්ති දිනමෙර පුවත්පතට දිනමෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ විද්‍යාඝාතනී බිත්තිකරුවන් 4 දෙනාටම මරණ දඬුවම ස්ථිරයි කියලා පංච පුද්ගල මිනිසුරු මරුල්ල තීරණය කරයි කියලත් සඳහන් වෙනවා. ඒ වගේම වියට්නාම් ජනපති අදයි කියලත් දිනමෙන පුවත්පත වාර්තා කරනවා. හිටපු එමදිනී චන්ද්‍රාරි බණ්ඩාර දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න බලපෑම් කළා. අවුරුදු 70
1: පැනපු දෙදෙනෙකුත් හිටියා. අමාත්‍යංශ හිටපු ලේකම්වරි උසාවියේදී සාක්ෂි දෙමින් කියයි.
0: අවුරුදු 70 පැනපු දෙන්නෙකුත් ඉඳලා
1: කවුද මේ ජේෂ්ඨ පුරවැසියන් රස්සා
0: දුන්නේ? ඇයි
1: අර බරපතල වැරද්දක් නේ දෙක පැත්තේ ඉන්නේ අමාත්‍යංශක දන්න දීලා තියෙන්නේ.
0: ඇයි ඇයි එහෙම කරේ කියන්නකෝ මේ ගෙදරට වෙලා ඉන්න මිනිසුන්ට රස්සා දුන්නේ ඇයි කියන්නකෝ ඈ?
1: මේකනේ.
0: නිවිහැනහිල්ල ඉන්න මේ බලාපොරොත්තුෙන් තියෙන දියුගලුන් එහෙම
1: කරන්නේ නෑ නෑ අරරියන්. ඒ කාලයක් තිබ්බනේ පරම්පරාවේ කවුද ගෑවිලින්න ගෑවිච්ච හැමෝටම රස්සා දින කාලයක් තිබුණානේ.
0: ඔව්.
1: නේද?
0: මෙහෙම කාලෙක එකක් නේද?
1: හැමතුතුමා රාජ්‍ය ආයතන මොකද අමාත්‍යංශ නම් ඒ අමාත්‍යංශ තමයි මේ ප්‍රදේශේම ඉන්නේ. ඔව් අපි නෙමෙයි ඉතින් කිව්වේ ඒ දවස්වල පාර්ලිමේන්තුවේදීම කතා වුණු දේවල් ඔය. ඒ වගේම තවත් තියෙනවා.
0: ඔව්. කළුතර බැංකුවක සිද්ධාක් තියෙනවා.
1: කළුතර බැංකුවක නිලධාරියෝ දෙදෙනෙක් කෝටි 15ක් පිල්ලි ගහලා.
0: නිලධාරිනියෝ හොඳේ.
1: නිලධාරිනියෝ
0: කෝටි 15ක්. මං ගැහුවා වචාමන මේ ගෑල් ළමයි දෙක නේ
1: මං කල්පනා කරන්නේ
0: මේ දෙන්නෙක් එහෙම දෙයක් කළා කියලා.
1: ඇත්ත මේ රටේ බැංකු තියෙනවනේ.
0: ඒකනේ. බැංකු වල තනිකරම වෙලා තියෙන ඔය වගේ දේවල් නේ.
1: ඇත්ත මේ රටම එහෙම තියෙන.
0: ඇත්ත අපි එහෙම ඉන්නවා.
1: මේකත් වැරදීමක්ද දන්නේ?
0: දන්නේ.
1: එක්කෝ මේ රටට අපි වැරදීමකින් ඇවිල්ලා
0: තියෙන්නේ
1: නේද?
0: මං හිතන්නේ එහෙමයි.
1: ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුලත් කතා කීපයක් මම අහුණා. ඒක නත් කියන්නේ යන්න ඕනි. හිරේනම් හිරේ, සල්ලිනම් සල්ලි. නීතිඥවරුන්ට මුදල් වියදම් කරන්නේ නැහැ. മന്ത്രി චාමර සම්පත් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ සම්බන්ධයෙන්. ඒ වර්තා කරලා තියෙනවා. ප්‍රශ්න කළ മന്ത്രി සභාවේ නැත්නම් පිළිතුරු සභාගත කළ යුතුයි. ඇමති නලින්ද ජයතිස්සකයා කියලාත් වර්තා කරලා තියෙනවා. සේවකයන් පළවා හැරීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිලා විපක්ෂ නායකතුමා
0: කියන්නේ
1: වැටුණු ව්‍යවසායකයා නැගිටවන නව වැඩපිළිවෙලක් ඇමති අනිල් ජයන්ත කියයි කියලාත් කියනවා. ඉක්මනට පටන් ගන්න උනේ ඉතින් දැන් මාස කීයද නේ දිට්ව හැමත්ත ඇවිල්ලා ඉතින්
0: ඔව් හැමදාම
1: ආර්ථික අර්බුදය ඇවිල්ලා දැන් අවුරුදු කීයකින් අපි මේ සමහර ව්‍යාපාර අහංසි වල සමහර කම්මල් හැම දැන් පොළොවටම සමතලා වෙලා තියෙන.
0: ඔව්
1: තාම මේ හදාගෙන ඉඳලා හරියන්නේ නැහැ දැන් ඉතින් පටන් ගන්න වෙනවා වැඩ ටික.
0: ට්‍රම්ප් නවත්තලාලු
1: නවත්තලා කියලා නම් කියන ඕක කියන්න බෑනේ පුතේ අද රෑ වෙද්දි මොනව වෙයිද දන්නේ නැහැ නේද. නවත්තුවා කියනවා ඉවර කරනවා කියනවා දූවිලි කරනවා කියනවා. අමරිකාව සහ ඊශ්‍රායල් ඒකාබද්ධ ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය අවහිර කර මාස 3කට ආසන්න කාලයක් ගත වී තියෙනවලු. හෝමුස් අවහිරතාව ලෝක බලශක්ති අර්බුදයට හේතු වෙලා මේ තත්ත්වය මත හෝමුස් මුහුදු තීරයේ සිර වූ 2000කට අධික වෙළඳ නෞකාවලට ආරක්ෂාව සහිතව යාත්‍රා කිරීම සඳහා මීට දින 2කට පෙර අමරිකාව ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කළ අතර ඉරානයේ නැවත සාකච්ඡා මේසෙර පැමිණීමේ ඉඩකඩ මතුවී ඇති බැවින් එම මෙහෙයුම් తాවකාලික අත්හිටුවන බව තමයි ඇමරිකානු ජනාධිපතිවරයා කියනවා කියලා
0: කියන්නේ.
1: අපි දන්නේ නැහැ මේකේ මේ තත්පරය වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ.
0: දන්නේ
1: නැහැ. එහෙම තොරතුරක් આવත් අපි ඒක කියන්න. ඔය විදිහට තමයි ඉතින් ප්‍රධාන පුවත් සිරස්තල අද දවසේදී දිනමින සහ ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ.
0: එහෙනම් අපි ලෑස්ති කීර විරාමකට යන්න වෙලාව මතක් කරන්න උදේ 7:47.

0: සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්
7: සතියේ දවස් පහේම උදේ 10ට
8: Number 20
9: සායම් කිරිලි කොහේ කින්දු
8: Number 5
10: සාඩි කපල්සා කවි මැච් කියා රේ
7: Saturday weekend එක happening කරගන්න
11: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු
12: Oh god
11: එක දිගට එක පැලට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
0: Supreme Radio Super Hits 20 with Hasita අසු නවයයි එක අසු නවයයි තුන
7: Supreme Radio

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: දැන් 7:56 දත් බලාව මින්දදෝ ඇවිත් තියෙන චාමර ඒ නිසා ඉක්මනටම කතාව කියන්න ඕනේ. හරිද?
2: කියන්න කියන්න.
1: මේ කියන ලෑස්ති වෙන්නේ NLB හඳහන ගැන. දැන් ඉතින් හඳහන බලාගන්නම වෙනවා ඉතින් නේ. හඳහන බලාගන්න තුමනා කරන්නද? හැබැයි ඉතින් ඔය හඳහන බලාගන්න යන වෙලාවේ ඔයා යනකොටම අනිවාර්යයෙන්ම NLB හඳහනත් ගන්න. මොකද රුපියල් 40යි යන්නේ. රුපියල් 40කට වාගේ මින්දදෝ නේද? මින්දදෝ ඇවිදින්.
2: ගෙදර වහලෙම වහයි වහයි දැකිල ඉඳි
1: අනිවාර්යම ගන්න. මොකද NLB හඳහනේ පස්වෙනි සුපිරි ත්‍යාගලාභීන් ඔන්න දෙදෙනාම බිහි කරලා තියෙනවා. 4යි 5යි දෙකම බිහි කරලා තියෙන චාමර මේ අප්‍රේල් මාසේ ගෙවුණු අප්‍රේල් මාස තමයි බිහි කරේ. ඉතින් 4 වෙනි සුපිරි ත්‍යාගලාභියාට 139කට වඩා හම්බුණා. ඒ අප්‍රේල් මාස 10 වෙනිදා NLB හඳහන 1469 වන දිනුම් වාරයෙන් හඟුරංකත ප්‍රදේශයේ අලවි නියෝජිත AB වීරස්වරිය මහතාගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි වුණේ. එතකොට පස්වෙනි සුපිරි ත්‍යාගලාභියා බිහි වෙන්නේ 133කට වඩා වැඩියෙන් දිනා ගන්න ගමන් ඒ අප්‍රේල් මාසේ 24 වෙනිදා 1478 වන NLB හඳහන දිනුම් වාරේ බද්දගම ප්‍රදේශයේ NLB අලවි නියෝජිත ශමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගොන්නෙන් තමයි ඔන්න බිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
2: ඉතින් දෙවෙනි අස්සක් මුල්ලක් නෑර මුළු දිවයිනටම කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ලොතරැයියක් තමයි හඳහන ලොතරැයි කියලා කියන්නේ. අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් ඒ වගේම සමාජ සේව වෙනුවෙන් ඒ වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයේට විශාල දායකත්වයක් ලබා දෙනවා හඳහන ලොතරැයියෙන්. ඔයාට කියන්න තියෙන්නේ තවත් පරක්කු නොවේ ගන්න හඳහන ලොතරැයියක් කෝටි ගානක දිනුම් අවස්ථා හිමි කෝටිපතිය ඔයා වෙන්න පුළුවන් ඊළඟට.
1: කොහොමද නේ කෝටිපතිය වෙලා ඔයා එන්නකොට ඉතින්. ඊට පස්සේ ඉතින් ඔයාගේ ජීවිතේම සුබයි සාරුයි.
2: ඊට පස්සේ ඉතින් ඔයාට
1: මොකද්ද?
2: වාසනාව තමයි ඉතින් නේද?
1: නේ ඔයා මුළු කල්පනාවක ඉඳලා එකපාරට මේ කතාව වෙනස් කරේ.
2: මොකද්ද? නෑ නෑ වෙන කල්පනාවක ඉති.
1: එහෙමද?
2: අපි එහෙනම් තවත් පැයකට යන්න ඕනේ ලස්සන සින්දුවක් අහලා අලුත් පැයකට යමු අපි.
1: උදේ 7:58

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: අලුත් පැයක් වෙලාවෝදයටයි විනාඩියකයි
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: You're listening to The Welcome Show
2: අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදයාටයි විනාඩී පහයි දැන් වෙලාව අපේ දෙවැනි පැයට ඇවිත් තියෙන්නේ. මතක් කරන්න නෝනි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලත් අපිත් එක්ක මේ පැයත් එක්ක තලා ඉන්නවා කියලා.
1: ඉතින් ජීවිතේ හීන දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට්වත් වැඩි වැඩි කෝටිපතියෙක් වෙන්න ඕනේ ඔය අනිවාර්යෙන්.
0: එහෙනම් අපි ඇවිදින්න යමුද?
1: යමු නේද දද.
2: Travel with Supreme.
0: සංචාරය නම් කොයි කාලෙ කරන්න බැරිද කියලා සමහර අය හෙටට අනිද්දාට කල් දානවනේ චාමර.
1: ඔව්.
0: ඕක අද කොහොම හරි මම සල්ලි ටික හම්බ කරගන්නවා හෙට ඇවිදිනවා කියලා කියනවා. එහෙම කියලා හිතාගෙන ඉන්නවා ඉතින්. හැබැයි ඉතින් හෙට අනිද්දා වෙනවා, ඊට පස්සේ අනිද්දායින් අනිද්දා වෙනවා, ඊට පස්සේ තව මාසකින් කියනවා, අවුරුද්දකින් කියලා කියනවා. එහෙම හැමෝම ওই සංචාර එක එක දවසට කල් දානවනේ. එතකොට ඉතින් ඒකින් පීඩාවටපත් වෙන්නේ යාගේ වටේ ඉන්න කට්ටිය තමයි.
1: කොහේ සංචාරයන්වත් නෙපු මේ ජීවිත සංචාරයත් ගොඩක් දිග නෑ නේද? ඉතින් ඒක නිසා ඉතින් මේ මොහොත සමරන්න තමයි අපිට තියෙන්නේ. අදත් ඉතින් අද යන්න ලෑස්ති වෙන තවත් වැදගත් තැනකට අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ ලංකාවේ අලංකාරම වටදාගේ බලලින්.
0: අලංකාරම වටදාගේ?
1: අලංකාරම වටදාගේ විදිහට හඳුන්වන්නේ මණ්ඩලගිරිය වටදාගේ. අද ඉතින් අපි ට්‍රැවල් විත් සුප්‍රීම් තුලින් යන්නේ මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය වටදාගේ බලලා වැඳපු දාගෙන එන්න. ඊයේ දවසේදී මම ඔයාට මැදිරිගිරි හා සම්බන්ධ තවත් කතාවක් කිව්වා, කවුඩුළු වැව සම්බන්ධයෙන්. කවුඩුළු වැව ඉතින් ඒ ළඟම තමයි ටිකක් එහැයින් මේ මණ්ඩලගිරි වටදාගයක් තියෙන්නේ. ඉතින් සෙල්ලිපි අනුව මහසෙන් රජතුමා මේ ප්‍රදේශය පාලනය කරන කාලය තුල, එතුමන්ගේ කාලය තුල නිපු මේ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ තිස්සඩ්ඩමානක නම් දිස්ත්‍රික්කේ නමින්. තිස්සඩ්ඩමානක කියන දිස්ත්‍රික්කේ නමින් තමයි හඳුන්වලා
0: තියෙන්නේ.
1: හරි, එතකොට දැන් සෙල්ලිපි අනුව මෙහිදී විශේෂයෙන්ම අපිට මුලාශ්‍ර කීපයක් මොහාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ මහසෙන් රජතුමා කරපු වැවක් සම්බන්ධෙනුත් මේ සමහර සෙල්ලිපිවල මේ ප්‍රදේශයෙන් හමු වෙලා
0: තියෙනවා.
1: එහෙදී රන්තිසා වැව කියන වැව මහසෙන් රජතුමා කරා කියලා තමයි කියන්නේ. රන්තිසා වැව. ඊට පස්සේ පළමුවන පරාක්‍රමබහු රජතුමාගේ කාලෙදී මේ වැව ස්වර්ණතිස්ස වැව නමින් හඳුන්වලා
0: තියෙනවා.
1: නිශ්ශංකමල්ල රජු ඊට පස්සේ මේ වැව ආශ්‍රිත භූමි ප්‍රමාණය ප්‍රදේශයේ අභය භූමියක් බවට ඒ කාලේ පත් කරලා
0: තියෙනවා.
1: ජනප්‍රවාදයේ අනුව මේ රන්තිසාව එහෙම නැත්නම් ස්වර්ණතිස්ස වැව නමින් හඳුන්වන්නේ අද අපි හඳුන්වන කවුඩුළු වැව කියලා තමයි සමහර තැන්වල කියන්නේ. ඉතින් ඒක ජනප්‍රවාද කතාවත් මම ඔයාලට කිව්වා. බිසෝ බණ්ඩාර මෑණියන් ඒ කරූ බව තමයි ඒ ප්‍රදේශයේ ඉන්න බොහෝ දෙනාගේ විශ්වාසය වෙන්නේ. දැන් මේ වැවත් එක්කම වැව තනවලා මේ ප්‍රදේශයේ ගොවිපවුල් දසදහස් ගණනක් පදිංචි වෙලා මේ වැවෙන් කෘෂිකර්මාන්තයේ යලමහ ගොවිතැන් කරගෙන යනකොට නිපු මේ ප්‍රදේශයේ හිටපු බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන තැනක් අවශ්‍ය වෙනවනේ. ඒ හේතුවෙන් මේ මණ්ඩලගිරි වටදාගේ ආශ්‍රිත ප්‍රදේශය ඉදිකලා කියලා තමයි පුරාණ බොහෝ පුරාවිද්‍යාඥය සලකන්නේ. එතකොට දැන් මේක මැදිරිගිරිය වටදාගේ විතරක් නෙවෙයි, මේක නිපු අංග සම්පූර්ණ විහාර පරිශ්‍රයක්. ඒකට නටබුන් අදටත් ඔයාට ගිහිල්ලා හොඳට බැලුවොත් මේ පරිශ්‍රය තුළ හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. ක්‍රිස්තුපූර්ව යුගයේ සිට ක්‍රිස්තුපූර්ව 13 වන සියවස දක්වා, කියන්නේ ක්‍රිස්තුපූර්ව යුගයේ සිට සියවස් 13ක් විතර පුරා මේ ප්‍රදේශය තුළ මේ විදිහේ ඉදිකිරීම් එහෙම නැත්තම් මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. මෙහි මූලාරම්භකයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මහාවංශය හම්බෙන්නේ නැහැ.

0: මේ ප්‍රදේශයේ විහාරාරාම සංවර්ධනය කරන්න කටයුතු කරා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ රජවරු ගණනාවකගේ දායකත්වයේ මැදිරිගිරිය වටදාගයට ලැබිලා
1: තියෙනවා.
0: වටදාගය මැද තියෙන චෛත්‍යයේ ගර්භය අද නෂ්ටාවශේෂ වෙලා තියෙන, ගරා වැටිලා තියෙන පුංචි කොටසක් දැක ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ වටදාගයේ කොච්චර අලංකාරද කියනවා නම්, මෙහි උඩින් ගන්න අපි අර කියන්නේ කුරුළු ඇසට හමු වෙන ඡායාරූප, ඩ්‍රෝන ඡායාරූපයක් අරන් බැලුවොත් එයාට හොඳටම පේනවා මේ ආරාම පරිශ්‍රය තුළ කොච්චර තාක්ෂණයක් යොදාගෙන තියෙනවද කියන එක. මේ සියලු ආරාරාම ඉදි කරලා තියෙන්නේ ඉතාම ගෘහ නිර්මාණ ශිල්පයේ උසස්ම තත්ත්වයට කියලා තමයි ඉතිහාසයෙන්
1: හඳුන්වන්නේ.
0: දැන් මෙහිදී නිපු මේ දාගබ වටා අටපට්ටම් කුළුණු හැඩති කුළුණු තුනක් තියෙනවා ඉදි කරලා, ප්‍රධාන කුළුණු තුනක්. ඇතුළු කුළුණු 16ක් තියෙනවා. මේවා මේ ගල් කණු හොඳේ ඔබ දන්නවනේ ඉතින් ඒ ගැන. ඒ වගේම තමයි මේ තවත් කුළුණු 32ක් විතර දැක බලා ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. චෛත්‍යගරය දැක ගන්න පුළුවන්කමක් තියෙනවා, ගරා වැටිලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ මට නම් හිතෙන්නේ කොච්චර වෙහෙසක් ගන්නද නිපු මේවා නිර්මාණය කරන්න, කොච්චර තාක්ෂණයක් තියෙනද ඒ කාලේ, කොච්චර කාලයක් යන්නද ඒ කාලේ මේ දේවල් නිර්මාණය කරන්න,
1: කොච්චර සැලසුම් කරන්නද
0: දියුණු තාක්ෂණික ලක්ෂණ තියෙන්නේ. දැන් මෙතනින් එහා පැත්තේ ඔයාලට වෙනම බලා ගන්න පුළුවන්කමක් තියෙනවා, පිළිමගේ වෙනම තියෙනවා. මේ පිළිමගේ තුල තමයි මේ හුණු ගලින් කරපු පිළිම වහන්සේලා දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. දැනට පිළිම වහන්සේලා දෙනමක් සිටිනවා. තවත් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ගරා වැටිලා තියෙනවා. විශේෂයෙන් ඉතින් නිදන් හොරුන් ගෙහෙන් ප්‍රශ්න අපි දන්නවනේ ඒ කාලේ තිබුණා කියලා. එනවා ළඟ නිපු නැගෙනහිර දෙසර වෙන්න. මේ ගල්තලාව උඩත් පිළිම වහන්සේලා හැම නැත්තම් විහාර මන්දිර කරවලා තිබිලා තියෙනවා. එහි නෂ්ටාවශේෂ දැක ගන්න පුළුවන්. එහිදී පියගැට පෙළ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නිපු මෙතන වැදගත්ම කාරණාව තමයි මෙතන පුරාණ රෝහලක නටබුන් තියෙනවා. මේ පරිශ්‍රයවට ගියාට පස්සේ ඒක නිසා පුරාණ නටබුන් ලක්ෂණ දැක ගන්න අතරේ රෝහලක ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඉතිහාසයේ කියන විදිහට රෝහල් කාර්ය මණ්ඩලය වගේම රාජකීය වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ස්ථානයේ සිටියා කියලා තියෙනවා. ඇතැම් විට සාමාන්‍ය ජනතාවට මේ ප්‍රදේශයේදී ඖෂධ ලබා දෙන්නේ නැති සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් මහා සංඝරත්නය වෙනුවෙන් මේ ඖෂධ කිරීම සිද්ධ කරාද කියන එක දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් මැදිරිගිරියට ගියොත් ඔයා කවුඩුල්ල වැව බලලා විසෝබණ්ඩාර මෑණියන්ගේ දේවාලයටත් ගිහිල්ලා අනිවාර්යෙන් මණ්ඩලගිරිය වටදාගයටත් යන්න. මොකද මණ්ඩලගිරි වටදාගය ලෝකේ ඉතින් අපේ රට ගැන දන්න බොහෝ දෙනෙක් දන්න තැන. ඒක නිසා අනිවාර්යෙන් ඉතින් රජරට යනවා නම් මේ අපේ රටේ මහා තේජවන්ත මිනිසුන්ගේ විශ්මිත නිර්මාණ දැක බලා ගන්න යන්න මැදිරිගිරියට ගිහිල්ලා වටදාගයත් බලලම එන්න එහෙනම්.
1: එහෙනම් ඉතින් අපි ඒකත් එක්ක විසින් දෙකට යන ලෑස්ති දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ ආගෙන ඉන්න.
2: Travel with Supreme.

0: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 89.1 89.3

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: 89.1 89.3
0: Supreme Radio

0: අදතරට වෙල්කම් ෂෝ.
1: ඔයාගේ බලාගන්න කියන හඳහන වෙනස් වුණා තින් චාමර මේ හඳහන නම් වෙනස් වෙන්නේ. හැමදාම හඳහනේ තෑගි විතරමයි දෙන්නේ. මේ වෙන කවුරුද මේ NLB හඳහන? NLB හඳහන ඔබේ ජීවිතේ සහකරු කරගත්තොත් එහෙම ජීවිතේ සිහින ලං කරගන්න ලේසියෙන් පුළුවන්කම තියෙනවා. අතමිට සරු කරගන්න වගේම නියත ධනියෝග අරගෙන තමයි හඳහන අරගෙන එන්නේ.
2: හඳහන ලොතරැයි ඉතින් කෝටිපතියන් බඩ පතුරු වාසනාවන්තු කෙන මතක් කරන්න ඕනි. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් සහ දසලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා.
1: ඒ විතරක් නෙමෙයි ඔන්න අප්‍රේල් මාසේ 24 වෙනි සහ 5 වෙනි සුපිරි ත්‍යාගලාභින් දෙදෙනාම බිහි කරලා තියෙනවා. හරියටම ගත්තොත් එහෙම 4 වෙනි සුපිරි ත්‍යාගලාභියා 139කට වඩා වැඩිින් අරගෙන චාමර. එයා දිනුම් ඇද්දේ අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි ජයග්‍රහණය කරේ. NLB හඳහන 1469 වන දිනුම් වාරයෙන් තමයි හඟුරංගිත ප්‍රදේශයේ අලෙවි නියෝජිත AB වීරස්වරී මහතාගේ ටිකට්පත් ගොඩෙන් ඔහු බිහි වෙන්නේ. එතකොට 5 වෙනි සුපිරි ත්‍යාගලාභියා ගත්තොත් එහෙම ₹133කට වඩා ඔන්න දෙන්නලා තියෙනවා. ඔහු බිහි වෙන්නේ අප්‍රේල් මාසේ 24 වෙනිදා 1476 වන දිනුම් වාරයෙන්. එයා බද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් ගොඩෙන් තමයි ටිකට්පත් ගත්ත කියලා කියන්නේ.
2: ඔන්න ඉතින් අප්‍රේල් මාසෙම ඉතින් සහතික කරලා තියෙන්නේ හදහනේ නේද? ධනයෝග ගැන ඒ වගේම ඉතින් මුළු දිවයිනටම ඔබ කොහේ හිටියත් ලංකාවේ ඔබට වාසනාව අරගෙන ඉන්නවා. මේ විතරක් නෙමෙයි අපේ රටේ රණවීරුවන් වෙනුවෙන්, සමාජ සේවය වෙනුවෙන්, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන්ද දායකත්වයක් ලබා දෙන ලොතරැයියක් තමයි හඳහන ලොතරැයි කියන්නේ. වැඩියෙන් ඉතින් හඳහන ලොතරැයිය ගන්න කවුරු කොහොම කිව්වත් ඔයාගේ ඉරණම තීරණය කරන ලොතරැයිය තමයි හඳහන ලොතරැයිය කියන්නේ.
1: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපි යන්න තෝනේ සින්දුවකට යමුද චාමර? එහෙනම් අපි
2: සින්දුවට ඉතින් යමු නේද?
1: අර හිතවත්කම මතයල් යන්න බෑ කියලා කියනවානේ චාමර. ඉතින් අන්න ඒ වගේ හිතවත්කමක් තමයි මේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.
2: අපි හමු වෙනවා සින්දුවට.

0: රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ලේ ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB සුබ දවසක්.
2: අලුත් වෙලා,
0: පහසු වෙලා,
2: තෑගි
0: වැඩි වෙලා, අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3 Supreme Radio.

0: උදෑටයි විනාඩියේ 40යි දැන් වෙලාව.
1: ඉල්ලා සෙන අවුලෙන් පත් වෙනවා. කද්ද මේ වෙන්නේ?
0: ඒක ඉතින් ජීවිතේ සාමාන්‍යයෙන් අපි හැමදාම වහන්නේ වනි චාමර. ඉල්ලා සෙනේ වහන්නේ හැබැයි ඊට වඩා
1: සමහර අය දැන් අර පෙළපාලි ගියා දැන් බයිනෝ නේද? කුරුණෑගල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ.
0: කුරුණෑගල කොහොමද කොහෙන් හරි නම ඉස්සරහට එනවනේ චාමර.
1: එනවනේ. බූණේක බාහු රාජමාලිකේ ඩෝස කරපු පැත්තනේදී. ආ මොන කතාවද ඉතින්?
0: අත්තු ගල වෙහෙරවන්.
1: අපි මේ කුරුණෑගල අපේ රටේ ආදරණීය පුරවැසියන් ගැන නෙවෙයි කියන්නේ හොඳ. බලයට ඇවිල්ලා ඉන්නයි. කුරුණෑගල මහනගර සභාවේ ජාතික ජනබලවේගේ නාගරික මන්ත්‍රීවරයෙක් දුරෙන් ඉල්ලස්සලා තියෙනවා. දන්නේ හේතුව මොකක්ද කියලා ඉතින්. පෞද්ගලික හේතුවක් වෙන්නද නේද? අපිට තෝ වැඩක් නැහැ නේද ඉන්නේ.
0: අපිට වැඩක් නැහැ ඕවා.
1: කොහොම හරි තෝම දැන් ඉල්ලස්සනවා සෑහෙන කට්ටිය. කොහොම ගියාම අපිටවත් බාර ගන්න වෙයිද දන්නේ. අවත් කුරුණෑගල නේද? නාවුන් නම.
0: නෑ මම කුරුණෑගල.
1: කුරුණෑගල පුරවේ මේ පදිංචිය කරගෙන නැහැ නේද? මම
0: තාම පදිංචිය ගත්තේ නැහැ. මම තාම කොළඹ පදිංචිය.
1: තාම
0: කුරුණෑගල පදිංචියට ගියපු
1: කාලේ. තාම කොළඹ බෝඩරේ පදිංචිය.
0: නෙමෙයි. බෝඩරේ කියන්නේ ඔයත් අර මාතලේ කියලා මාතලේ තර හද්දාදර යන්නේ ෆයිනේ.
1: මාතලේ බෝඩරේට කිලෝමීටර 30ක් විතර තමයි අපිට තියෙන්නේ. මේ පැත්තෙන් පොළොන්නරුවට කිට්ටුයි. මොකද අපිට කොහෙටද යන්න ළඟ නැත්තේ?
0: ඕන තැනකට. මොන කැලේටද ළඟ චාමර?
1: පොළොන්නරුව වස්ගමු කැලේ ඉන්න තියෙන අපිට පිටිපස්සෙන් දෙන වස්ගමු කැලේ ටිකක් මේ පැත්තට ආවට පස්සේ අපිට පොළොන්නරුවේ ওই සුදු කන්ද දිගේම ආවට පස්සේ ඉතින් අපිට මින්නේරි කැලේට එන්න පුළුවන්. මින්නේරි අපිට දඹුල්ලට යදි හම්බෙනවා.
0: සුදු කන්ද දිගේ
1: සුදු කන්ද තමයි ලංකාවේ දිගම කන්ද මම දන්න විදිහට. රිවර්ස්ටන් වලින් පටන්ගෙන යනවා මහවැලි ගඟ දිගේම යනවා නෝක මූතූර් කිට්ටුවට යනකම් මේ ගඟ කන්ද යනවා මම දන්න විදිහට. හරි. එතකොට ඉතින් මේ මම මේ කියන්නේ අපි පත් කරලා යන මහජන නියෝජිතයන්ට ලොකු වගකීමක් තියෙනවා නේද? ඉල්ලාස් වෙන නෙවෙයි මිනිස්සු මේ ඔබ තෝරා පත් කරලා ඉවලා
0: තියෙන්නේ.
1: ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවට ඊට වෙන ගහට නගර සභාව මට්ටමින් කියලා පස්සේ ප්‍රාදේශීය පාලන බල ප්‍රදේශවල ඔබට වගකීම දීලා තියෙන ඉතින් ඒ වගකීම ඉටු කරන්න අකුරටම අපි ඊයේ දවසෙත් ওই ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් කතා කරා. මොනවද කරන්න කටිය තාම?
0: කරන දේවල් නම් චාමර හිතා ගන්නත් බෑ. මේකයි ලෝකේ දේවල් එක එක විදිහට සිද්ධ වෙනවා. ලංකාවේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවා. ලංකාවේ ඩොලර් වලට වෙන දේ හිතා ගන්න බෑ. එක එක තැන් වලින් මාරුණා කියලා කියනවා, නෑ කියලා කියනවා, හොයා ගන්න අමාරුයි කියලා කියනවා. එක එක දේවල් නේ ඉතින් චාමර.
1: වැරදිලා දුන්නා කියනෝ.
0: වැරදිලා දුන්නා
1: ලෝ. අපිටවත් දෙන්නේ නෑ වැරදිලා නේද?
0: වැරදිලා
1: අපිට කීයක් හරි දෙන්න ගියාම තමයි බැංකුවල ඉන්නන්නේ.
0: ආ බැංකුවේ ඉතින් බැංකුවේ ඉන්න මැනේජර් නෝනාගේ හරි මට තියෙන ඔක්කොම ටික අපි බලන්න එපා. එතනට ගිහලා ඉලන්න ගියාන් පස්සේ
1: වෙලාවට හිතනවා නිකන් අපි බැංකුවේ සල්ලි ගන්න යනවා වගේ නේද?
0: ඔව්. අපි ආපහු ඒවා පොලියත් එක්කම ගෙවන්නේ නිකන් මේ නිකන් ගෙවන්නේත් නෑ. එහෙම ගෙවන එකටත් ඉතින් අනේ අපි මාසෙට මේ කන්න නැතත් ණය ගෙවාගෙන යන්න පුළුවන් විදියක් නම් ඒගොල්ලෝ කොහොම හරි හොයා ගන්නවා.
1: හැබැයි ඉතින් මගේ ගිනුම තියෙන බැංකුවට නේ මම කියන්නේ සල්ලි දුන්නේ. එහෙම නැත්තම් ඉර ටිකක් දෙන්න වැගොත් එහෙම
0: එක එක බැංකුව වල ඉන්නවා නේ එක එක විදිහට ශාමර. සමහර අය නම් අනේ බැංකුවට ගිය ගමන් වැඩ ඉක්මනට කරලා දෙනවා.
1: සමහර අර ATM machine තියෙනවා නේද?
0: ආ
1: සමහර ඒවා තියෙනවා ටිකක් දෙවන ලෝක යුද්ධ කාලේ වගේ හදපුවා. ඒ දෙවන ලෝක යුද්ධින් පස්සේ ටිකක් තාක්ෂණික නැගිටීමක් උනේ ලෝකේ.
0: ආ ATM වලින් සල්ලි ගන්න කියලා කියන්නේ.
1: ඒකට කාඩ් එක ගිහින් එනකොට කාඩ් එකේ අර මැද කෑලියම නැහැ.
0: සමහර ATM කාඩ් එක චාමර දානවා ඉක්මනට ගන්නවා. ඇතුළ ඉදියට එනකොට හිමීට නෑ මේක වඩ ගන්න.
1: සමහර කකුල දීලා ඇදලා ගන්නවනේ.
0: ඇදලා ගන්න ඕනේ. සමහර ඒවා සල්ලිත් එහෙමයි. සල්ලි ටික ඉරනවා චාමර සමහර ඒවලින් ඇදලා ගන්න ගියා.
1: ඔව් ඉතින් මේ විශේෂම අපේ රාජ්‍ය බැංකුව සමහර තැන්වල නේද තියෙන ATM යන්ත්‍රය තාම අබලන් වෙලා තියෙන්නේ.
0: ඒ කියන්නේ ATM හතරක් විතර එක දිගට තියෙනවා. CDM එකක් තියෙනවා. CDM ATM දෙකම තියෙනවා. හැබැයි හතරම තිබ්බට නැත්නම් පහම තිබ්බට ඒකේ වැඩ කරන එකයි චාමර. අර පොලිම ඉන්නවා.
1: දැන් මේ ATM එකෙන් සල්ලි අරගෙන දැන් ගන්න එකක් විතරක් තියෙනවනේ සමහර ඒවාගේ ඩිපොසිට් නැති එක තියෙනවනේ. ඒක ඒකෙන් මරගෙන ඩිපොසිට් එකට දැම්මම මේ සල්ලි ගන්න නැහැ.
0: ඔව් ඒවේවත් තියෙනවා. ඒ වෙලාවට මම කරන වැඩක් තියෙන්නේ චම්මුකක් දන්නත් මං කරන්නේ. මං කරන්නේ පොඩි කැමරා එකක් තියෙනවානේ. ආන් එතනට ගල මෙහෙම කරගෙන ඉන්න ඕන මොනවා කන්නද ඉතින්.
1: ඒකට ගන්නවද?
0: නෑ ඒකට ගන්න නෑ. ගිහිල්ලා අතොල්ට ගිහිල්ලා අපි මාරු කර ගන්න නම් පුළුවන්කම
1: තියෙනවා. හරිම මෝඩ මිනිස්සෙක් කියලා කියනවා CCTV බලන මහතුරුට.
0: නෑ ඊට පස්සේ නිකන් හරි දැන් හිතන්නකෝ ඒ වෙලාවේ බැංකුවේ කවුරුත් නැහැ කියලා. දැන් අපි එළියට එනවානේ මං කියනවා වෙලාවත් එක මට මෙන්න මේ වෙලාව CCTV බලන්න. එතකොට මං මෙතනින් ගත්තා මං දෙන්න කියලා. මං ඒ වැඩේ කරනවා චාම.
1: මිනිසුන්ට සල්ලි තියෙනකොට මිනිස්සු උගත්කම අතින් තීරණය වෙන්නේ නැහැ. සල්ලි තියෙනකොට මිනිස්සු උගත් වෙනවා කියලා. සමහර ATM යන්ත්‍ර තියෙන කවුළුවට ගියාට පස්සේ කුටියට ගියාට පස්සේ වා දකින්නවාද අර අපිට රිසිට් එක බිල් එක විසික් කළ යන්නේ. ඒක රෝල් කරලා ගහලා යන්නේ මේ ATM machine එකටම ගහලා.
0: ඒ කියන්නේ බැංකුවේම තියෙනවා චාමරේ ATM machine එකේම තියෙනවා. මේක මේ ඔයාට ඕනද? මේක ගත්තොත් එහෙම පරිසර හානියක් වෙනවා සහ පරිසරේ
1: කෙලින්ම අහනවනේ දැන් නේද?
0: අහනවනේ ඉතින්. එතකොට ඉතින් එපා කියන්න මහත්වරු අරගෙන ඉවරයි.
1: නෑ වාට ඕන්නම් අරගෙන අර නිකන් ඩස්ට්බින් එක තියෙනවා ඩස්ට්බින් එකට දාන්න නැතුව විසික් කළ යන්න එපා. සල්ලි තියෙනවා කියලා ඔයාගේ account එකේ කෝටි ගාණක් තිබුණත් වැඩක් නෑ. ඔයා ඒ වැඩේ කරනවා නම් ඔයාගේ උවත්කම කොහෙද තියෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් දෙන්න තුනුනා.
0: උවත්කම කොහෙද තියෙන්නේ කියලා තමයි අහන්න
1: තියෙන්නේ. අහු වෙන්න එපා එහෙම දාන නන්නේ.
0: ආපහු දානවා හරිද? පස්සේ ගැතුල්ටම.
1: ඔව් දානවා බෑග් එකට.
0: දෙකට වහගෙන ඉන්න මේ Supreme Radio The Welcome Show.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: වෙල්කම් ෂෝ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ. අසු නවයයි එක අසු නවයයි.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: දවස සුභ වෙන්න මහලොකු දේවල් කරන්න ඕනේ නෑ චාමර. දැන් හිතන්නකෝ උදේට අපි නැගිටපු ගමන් අපේ මූණ බලන්න කියලා කියනනේ කණ්ණාඩියේ. එතකොට අපිට අපේ අඩුපාඩුත් පේනවා චාමර. ඊට පස්සේ අපි දැන් පිළිවෙලට ලෑස්ති වෙලා ඔෆිස් යන කල්නොත් අපේ මූණ බලනවානේ. අපේ මූණ බල අපේ එළියට බහිනවනේ. එතකොට අපේ තියෙන අඩුපාඩු ටික හදාගෙන අපි ලස්සනට ඔෆිස් යන්නේ කොහොමද කියන එක අපිට පේනවා චාමර. එතකොට අපිව ලස්සනටම පේනවා. එතකොට ඉස්සරහට කවුරු හම්බුණාද වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා මුලින්ම දැක්කේ හා හා පුරා කියලා අර වෙනස් වෙන්න කලින් හිටපු ඔයාවයි නිකන් ඔහේ ඉන්න ඔයාවයි. ඊට පස්සේ වෙනස් වෙන ඔයාව හදාගෙන ඔයා හරි ලස්සනට ඔෆිස් යන ඔයාවේ තමයි දැකන එළියට බහින්නේ. ඒ නිසා ඉතින් එළියට බැස්සාම පස්සේ කවුරු නිසාවත් ඔයාගේ ජීවිතේ තීරණය වෙනවා කියලා නම් හිතන්න එපා. හැබැයි ඔයා එළියට බැහැලා යනකොට NLP එකක් දැක්කොත් එහෙම ඔයාගේ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඔයාගේ දෛවයේ වෙනස් කරන තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කෝඩුව කියලා කියන්නේ.
1: නැතුව හිතන්නකෝ ඔයා රුපියල් 40ක් වේදන් කරලා සුබ දවසක් ලොතරැයියක් ගන්නවා. සුබ දවසක් ලොතරැයියක් අරගෙන සමහර විට ඔයාට ලක්ෂ 5ක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් හම්බුණා වෙන්නත් පුළුවන්. ඒක හම්බ වෙන්නේ සුබ ලග්නයේ සමග අංක 3ක් ගැලපුවොත් තමයි. හරිද? එතකොට අංක 3ට විතරක් රුපියල් 50,000ක් ඔයාට ගන්න පුළුවන්. දවසේ වේදමට අවශ්‍ය කරන දේවල් නම් සුබ දවසක් ලොතරැයියෙන් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2500ක් වගේම අංක 2ට රුපියල් 1000ක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා ඔයාට මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තින්නේ සුබ දවසක් ලොතරැයි. ඉතින් දවස සුබ කරගන්න ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි. ජීවිතවල සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ තමයි දශක ගණනාවක් පුරා.
1: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපේ ලෑස්ති සිද්දකට යන්න. දෙකටම හගෙන ඉන්න මේ සෙන්දොත් එක්ක අපි යනවා අලුත් පැයකට.

0: තවත් අලුත් පැයක වෙලාව පෙරවරු නවයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහට බලාගන්න.

0: උදේ 9යි විනාඩි 5යි දැන් බලාව. අපි අන්තිම පැයට තමයි ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන මේ පැයත් එක තලා ඉන්නවා කියලා.
1: ඉතින් ජීවිතේම සරු කරගන්න ජීවිතේම ගොඩදා ගන්න නේද ඔයාලට තියෙන හොඳම අවස්ථාවක් ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා ගන්න ටිකට් වැඩි වැඩියෙන් කෝටි ගණක දිනුම් අවස්ථාව ඔයාලට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒ මතක් කිරීමත් එක්කම මේ දැන් පහුගිය දින කිහිපය තුර නිපුව මේ විශේෂයෙන්ම අප්‍රිකාවේ එහෙම නැත්නම් අපි කියමුකෝ කොලොම්බියාවේ පැත්තෙන් අපිට ටිකක් අපි සත්තු ගැන ටිකක් වැඩි අවධානය යොමු කරනවානේ කොලොම්බියාව පැත්ත ගත්තට පස්සේ නේද? කොලොම්බියානු බලධාරීන් තීරණයක් ගත්තා. පසුගියදා විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ කොලොම්බියාවට ඉතාමත් තර්ජනයක් වෙලා තියෙනවා පරිසර පද්ධතීන් වලට මේ හිපොපොටේමස් එහෙම නැත්නම් හිපෝලාගේ බෝවීම හිපෝලාගේ ගහණය වැඩි වෙලා. මේ හේතුවෙන් බලධාරීන් තීරණය කරලා තියෙනවා විශේෂයෙන්ම සත්ව බලධාරීන් විශේෂඥයින් තීරණය කරලා තියෙනවා ඇතැම් පරිසර පද්ධතිය වලට දරා ගන්න බැරි තරමටම පරිසර පද්ධතිය අසමතුලිත වෙන විදිහටම හිපෝ ගහණය වැඩි වෙලා නිසා හිපෝවරු 80 දිනක් ඝාතනය කරන්න උන් තීරණය කරලා තියෙනවා කියලා විදස් මාධ්‍ය පසුගියදා වාර්තා කරලා තිබුණා.
0: දැන් චාමුරෝ ඒ විදිහට මේ කාලෙන් කාලට එක එක සත්තු වැඩි වෙලා තියෙනවා කියලා මේ මරණයටපත් ගන්න ඕනි කියලා ආරංචි අපිට ආවනේ.
1: ආවනේ ඕස්ට්‍රේලියාව පැත්තෙන් කාලෙකදී අපි දැක්ක සමහර වෙලාවට ඒක सिद्ध කරන්න වෙනවා කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ ගහණේ වැඩි වුණාම නැත්නම් පරිසර පද්ධතිය අසමතුලිත වෙනවා කියලා. දැන් මේ සම්බන්ධයෙන් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කරලා තියෙනකොට අපි කවුරුත් දන්න අපිට අසල්වැසි රටේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත් අනන්ත් අම්බානි සිය සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරලා මේ පිළිබඳව මේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අනේ සතුන් ඝාතනය කරන්න එපා, ඒ 80 දෙනා අපිට දෙන්න, අපි හදාගන්නම් කියලා.
0: 80 දෙනා ඒගොල්ලන්ට
1: දෙන්න. 80 දෙනා වුන්ට දෙන්න අපි හදාගන්නම් කියලා කියන්නේ අපි දන්නවා ඔවුන් සතුව තියෙන ලෝකේ විශාලතම සත්ව සංරක්ෂණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තමයි වන්තරා සත්ව උද්‍යානය කියන්නේ. මේ සත්ව උද්‍යානයට මේ අදානිගේ පුත්‍රයා මේක ඉල්ලනවා අපිට දෙන්න කියලා. අපි දන්නේ නැහැ වර්තමාන තත්ත්වය කොයි වගේ වෙලාද කියලා. ඒක ඔස්සේ මේ වන්තරා සත්ව උද්‍යානය සම්බන්ධයෙන් බොහෝ දෙනා පසුගිය කාල සීමාවෙම කතා කළා. විශාලත්වය ගත්තට පස්සේ අක්කර 3000ක් විතර නිපු. හරි. එතකොට ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජම්නගර්හි තමයි මේ අක්කර 3000ක විතර වන්තරා සත්ව උද්‍යානයේ තියෙන. මේක උද්‍යානයක් විතරක් නෙමෙයි, මම අර කිව්වේ ඒකයි. ලෝක විශාලතම සත්ව සංරක්ෂණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. මෙහිදී විශේෂයෙන්ම වුන් සඳහන් කරන විදිහට ওই මේ විවිධ රෝගාබාධ ලක්වුණු මිනිසුන්ගේ බලපෑම් වලට ලක්වුණු හිංසාවට පීඩාවට පත් වුණු සතුන් විශාල ප්‍රමාණයක් තමයි මෙතන ඉන්නේ. සත්ව විශේෂ ගත්තට පස්සේ සත්ව විශේෂ 2000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. සමස්ත සතුන් ලක්ෂකහමාරක් උතර මේ වනාන්තර පද්ධතිය ඉන්නවලු. මේ වනාන්තර පද්ධතිය වුන් හදලා තියෙන වනාන්තර පද්ධතියක තිබුණු වනාන්තර පද්ධතිය වැඩි දියුණු කරලා මේ අවශ්‍ය කරන සතුන්ට අවශ්‍ය කරන පාරිසරික වටපිටාව හදලා ජෛව විවිධත්වයක් හදලා තියෙන. අක්කර 3000ක සත්තු 150000ක් විතර ඉන්නකොට කාර්ය මණ්ඩල හිතන්නේ කීයක් ඇද්ද කියලා.
0: ඒකනේ.
1: සමස්තයක් විතර 2000ක් 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි වුන් කියන්නේ. හරි. ඒ වගේම තමයි නිපු මෙතන වැදගත්ම කාරණාව තමයි අලින් 200ක් පමණ ඉන්නවා මෙතන.
0: අලි
1: 200ක්? අලි 200ක් විතර. මේ ගිය අවුරුද්දේ වගේ සංඛ්‍යාලයකට දැන් වැඩි වෙලා දන්නේ නැහැ. මේ සත්ව විශේෂ අතර අලින්ගේ විශේෂත්වයක් වෙන්නේ මොවුන් මේ සර්කස් කණ්ඩායම් වලින් වගේ අර බලපෑම් වලට ලක් වෙලා හිංසාවට ලක් වෙලා විවිධ රෝගාබාධ තියෙන අලින් තමයි මෙවන් රැකබලා ගැනීමට මේ යොදවලා
0: තියෙන්නේ.
1: හරි. අනන්ත අම්බානීගේ ප්‍රකාශයක් ඔවුන්ගේ වෙබ් අඩවිහිටුවට අදත් ගියොත් බලා ගන්න පුළුවන් නිපු. අනන්ත අම්බානි මෙන්න මෙහෙම කියනවා. ඔවුන්ගේ වන්තරා වෙබ් අඩවියට ගියර පස්සේ එහෙම කියනවා. ඔවුන්ගේ වන්තරා වෙබ් අඩවියට ගියර පස්සේ වඩ බලා ගන්න පුළුවන්.

0: පුළුවන් තරම් මහන්සි වෙනවා කිය. අපේ සතුන්ව බේරගන්න පරිසරය සුවපත් කරන්න පුළුවන් තරම් මහන්සි වෙනවා කියලා උන් කියනවා. මේක පරමාර්ථය සම්බන්ධයෙන් ලෝකේ බොහෝ දෙනා කතා කරලා තිබුණා, ඉතා වැදගත් කියලා. ලෝකේ බොහෝ රටවල සත්ව විද්‍යාඥයන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා වැඩ කරනවා මෙතන. එතකොට ලක්ෂයකහමාරක් විතර සතුන් ඉන්න වනාන්තර පද්ධතියක් ගතතර පස්සේ මෙතන නිපු වැදගත්ම කාරණාව තමයි අති නවීන වෛද්‍ය පහසුකම් මෙතන තියෙනවා. MRI එවගේම CT ස්කෑන වගේ ලොව දියුණුම වෛද්‍ය තාක්ෂණය මේ සතුන්ට යොදවලා ඉතාමත් ප්‍රණීත වගේම ගුණදායි ආහාර පාන පවත්වා මේ සතුන්ට හදලා දෙන්නේ. ඒක නිසා මෙතන සැකයක් තියාගන්න ඕනේ නැහැ කියලා තමයි ලෝකයේ බොහෝ දෙනා මේ වනාන්තර පද්ධතිය ගැන කතා කරද්දී කියලා
1: තියෙන්නේ. ඒ කියන්නේ මුදල් යට හැංගුණු හරි ලස්සන ආදරයක් තමයි එතන තියෙන්නේ. මුදල් වලට ඔය හැමදේම ගත්තට සමර ඔය වගේ ආදරයක් ගන්න බෑනේ සත්වවලට බලාගෙන. එතකොට ඒ සත්තුන්ට අවශ්‍ය කරන හැම සේවාවක්ම සපයන්න තරම් ඒ හිත කොච්චර ලොකු ඇද්ද සමර?
0: අපිත් හිතනවා මේක වෙන පරමාර්ථයක් නැතුව ඇති කියලා නේද? අක්කර 3000ක් විතර විශාල භූමියේ ප්‍රමාණයක විශේෂම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පවා ලෝකයේ බොහෝ දෙනාගේ ඉන්දියාවට ආවොත් හැමෝම වගේ යන තැනක් රාජතාන්ත්‍රිකය.
1: ඔව්, දැන් සාමාන්‍යයෙන් සමහර තැන්වල ඡාමර ගොඩක් අය කියන්නේ දැන් ඔය වගේ තැන් තියාගෙන ජාන සම්බන්ධ කරන දේවල් කරනවා ඇති, සමහර විට සතුන්ව පරිශ්‍රණ වලට ගන්නවා ඇති. එහෙම කියලා ගොඩක් අයට කියන්න පුළුවන්
0: ඉතින්.
1: හැබැයි ඉතින් අපි දන්නේ නැහැ ඇතුලේ වෙන දේවල් ඇත්තට මොනවද කියලා. හැබැයි එළියේ තියෙන ඔය වගේ කාරණාව
0: දැන් මෙතන ඇත්තටම පරිශ්‍රණ කරනවා. ඒ පරිශ්‍රණ කරන්නේ සතුන්ගේ ආරක්ෂා කරගන්න ඕන දෙන රෝගාබාධ හඳුන ගන්න. ඉස්සරහට වුන් කියන විදිහට මෙතන වෛද්‍ය පහසුකම් වගේම විශ්වවිද්‍යාල සෙසුන් පුහුණු කිරීමට මේ විශේෂම් පශු වෛද්‍ය විද්‍යාවට කැමති සෙසුන් එහා හදාරන සෙසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් වුන් කටයුතු කරනවා කියලා කියලා තින්. මෙතන පෝෂණ වේදින් ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා, ඒ වගේම ජෛව විවිධත්වයේ සම්බන්ධයෙන් වැඩ කරන විශේෂඥයින් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු 200ක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් අනන්ත අම්බානි ඇතුළු අම්බානි මේ විශාල මුදලක් වියදම් කරමින් සහ තවත් සහයෝගිතාවයන් නැතුව තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ලංකාවේ 2025 වසරේ අලි මරණ 409. ලංකාවේ 2025 වසරේ සමස්තයක් විතර අලි මරණ 409ක් සිද්ධ වෙලා තියෙනවා. මිනිස් ජීවිත කොච්චර සිද්ධ වෙලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හම්බන්තොට අදරත් ගියොත් හම්බන්තොට අහසේ අපිට දැක ගන්න ලැබෙන්නේ ගොඩක්ම දුමාරයෙන් වැහිලා අක්කර 100,000 ගණක් විනාශ වෙනවා. අපි දන්නේ නැහැ මේවා වෙන්නේ ඇයි කියලා. ලංකාවේ අද උදේ අලි කීයක් මැරිලාද කියලා තාම අපි දන්නේ නැහැ. අලි නිසා මිනිස් ජීවිත කොච්චර ප්‍රමාණයක් හෙට නැති වෙයිද කියන්න අපි දන්නේ නැහැ. එතකොට අපිට කියන්න තියෙන්නේ ඔයාලට කරන්න බැරි නම් රෝගීන් වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න අලි කතා කරලා ගිහිල්ලා දෙන්න.
1: මොකද දැන් හිතන්න චාමර එක මිනිස්සෙක් බලා ගන්නවා තවත් කට්ටියත් එක්ක එකතු වෙලා සත්තු ගණනාවක්. ලංකාවේ ඉන්න අලි ටික කොළ ටික බලා ගන්න වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන නිලධාරීන් ලබා දීලා ඒ අවශ්‍ය කරන සේවාව ලබා දෙන්න ඔවුන්ට විධිමත් සේවාවක් දෙන්න පුළුවන් විදිහේ හැකියාවක් ලබා දුන්නා නම් මං හිතන්නේ මීට වඩා දෙයක් වෙන්න පුළුවන්. සහ සත්ව සම්බන්ධයෙන් තියෙන ලංකාවේ නීති තවත් අද කරා නම් මීට වඩා හොඳ සාධනීය තත්ත්වයකට ලංකාව අරන් යන්න පුළුවන්. මොකද ලංකාවේ වගේ අලි සම්පතක් ශාමර ලංකාවේ වගේ කොටි සම්පතක් අපිට ආයේ කොහෙන්වත් හම්බ වෙන්නේ
0: නැහැ. අනන්ත අම්බාණිලා ලෝකේ ඉන්න හිපෝලාව මරණයෙන් බේර ගන්න ඉල්ලනකොට අපි යාල කැලේ ජීප් වලින් කොටි හපනවා නේද? අපි ගිහිල්ලා සත්ව උද්‍යාන නෙමෙයි නිපු ඒවා තනිකරම දැන් සත්ව ආර අපි කියන්නේ ප්‍රදර්ශන මධ්‍යස්ථාන වෙලා
1: තියෙනවා.
0: වනාන්තර පද්ධති තුල අපි දකින සත්ව උද්‍යාන කඩ වෙලා තියෙනවා. ඩොලර් හොයන කඩ වෙලා තියෙනවා.
1: සමහර සත්තුන්ට හරියට කෑම ටික හම්බ වෙන්නේ.
0: කෑම ටික හම්බෙන්නේ අපිට දෙහිවල සත්ව උද්‍යානයේ මතකනේ පහුගිය කාල සීමාවන් තුල සතුන්ට කෑම නැහැ කියලා ආරංචි වුණා. නේද? අපිට විවිධ සත්ව උද්‍යානවල ඒ වගේ දේවල් ආරංචි වෙනවා කියන තරම් අතිශෝක්තියක් නැහැ කියලාත් අපි දන්නවා. හැබැයි ඉතින් ඔයාලට ඕනි සත්තු ටික අයින් කරලා සත්තු ටික විනාශ කරලා මේක තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් කරන්න නම් ඔය සත්තු වෙඩි තියලා මරන්න නැතුව ගිහිල්ලා බාර දෙන්න නේද? කතා කරලා බාර දෙන්න. එහෙම හරිය සතුන් ටිකට ජීවත් වෙන්න. ලෝකයේ ඉතින් දියුණුවට ඉස්සරහට යනකොට ඉතින් ඉන්දියාව වගේ රටක මෙහෙම වැඩක් වෙනවා කියන එකදී අපිට මීට වඩා ඉතින් අපේ සත්තු කිරි අවධානය යොමු කරන්න වෙනවා. ඇතර වන්න කියන්නේ කරන්න බැරි නම් නේද? ඔයාලට කරන්න බැරි නම් ඉතින් බාර දෙන්න ගිහිල්ලා ඔය සත්තු ටිකේදී. නැත්නම් මොකද කරන්නේ ඉතින් නේද? අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඉතාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ වනජීවි ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙලා. ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් අඩුයි. ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සහ විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ සත්ව වෛද්‍ය උපදේශනයට වෛද්‍ය සේවාවට අවශ්‍ය කරන මෙවලම් වල ලොකු හිඟයක් අපිට තියෙනවා. ඉතින් අපි එච්චරම බංකොලොත් රටක්ද නේ ওই මැෂින් එකක් ගන්න බැරි තරමට
1: පශු වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන ඒ අදාළ කරන උපකරණ ඔවුන්ට සේවාව ලබා දෙන අවශ්‍ය කරන වාහන ඒ හැමදේමත් එක්කම හැමදේම ලබා දුන්නා නම් හරි નિયමිත ඒ කියන්නේ මැසේජ් එක ඇවිල්ලා දවස් ගානකට පස්සේ චාමර වනජීවි දෙපාර්තමේන්තුවෙන් පවා යන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව එකපාර ගිහිල්ලා ওই වැඩේ කරගන්න පුළුවන් විදිහේ සේවාවක්

0: ඉන්න ඒ මිනිස්සුන් හදන්නත් ඕනේ, අනිත් අවශ්‍ය කරන සේවාව දෙන්නත් ඕනේ.
1: ඒක තමයි ඩොලර් හොයන්න කියලා ඩොලර් කඩ වඩාන්තර ඇතුලේ දාලා හරියන්නේ. මට අවසානෙත් මතක් වෙන්නේ අනන්ත අම්බානි කියන විදිහට, මම සතුන් තුල දෙවියන් දකින්න වන්තාරා මගේ දේව මාලිගාව කියලා මම විශ්වාස කරනවා කියලා ඔහු කියනවා. ඉතින් නේද, අපිත් කැමතියි ඉතින් නේද එහෙම අපේ සතුන්ටත් ආරක්ෂාව ලැබෙන වටපිටාවක් හැදෙනවා.
0: අනිවාර්යයි. එහෙනම් ඉතින් අපි යන ලෑස්තියකට විරාමයකට ඔබට ආරාධනා කරනවා දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න කියලා. 89.1 89.3 අදමට මේ වැඩේ කරන්න බෑ, මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
0: 100ක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with Ashi.
5: Number 20.
6: Sayam kirilli kohe ke hindu.
5: Number 5.
7: Saadi ke palsa kabhi match kiya re.
3: Saturday. Weekend ek happening karaganna.
2: Eta beta thore janapriya sindu.
8: Oh god.
2: Ek dikata ek palata. Singsurada ude 10 indan dawal 12 wenakal.
3: Supreme Radio.
4: Radio.
3: Super Hits 20 with Hasita.
9: නවයයි එක අසු නවයයි තුන
3: සුප්‍රීම් රේඩියෝ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: සමතයි කාන්න බෑ නිසා මේ ඔක්කොම කියලා කියන්න පුළුවන් කවුරු හරි. ඒ ඇස් සමතයි කාන්න බෑ කියලා කියනවා නම් ඒ ඇස් වාගේ කරගන්න ඔයාට ඕඩ ගන්න හැමදේම හදාගන්න. ඒක ලේසි වෙන්නේ නැයි දීක අමාරුයි. මොකද අපි හැමෝම කැමති ජීවිතේ නිදහසේ ගලාගෙන යනවට ජීවිතේ තමන්ට ආදරය කරන කෙනෙක් හම්බෙනවට ඒකනත් එක්ක එකට අත්වැල් බඳගෙන යන්න පුළුවන් වෙන එක තමයි අපේ ජීවිතේ අපි වැඩිපුරම ආස කරන දේ. ඉතින් ඒ ආසාව ඒ විදිහටම හැබෑ කරගෙන ජීවිතේ සුබ වෙන්න නම් ඔය අනිවාර්යයෙන්ම සුබ දවසක් ලතරයිය ගන්නත් ඕනේ.
2: ගන්න වැඩි වැඩි
1: සුබ දවසක් ලතරයිපත් ගන්න. මොකද අපේ ජීවිතේට තියෙන හීනවලට ඒ ආස කරන ජීවිතයට යන්න පුළුවන් කෙටිම සහ සුන්දරම පාර අපිට අරන් ඉන්නේ ජාතක ලොතරැයි මණ්ඩලය. දැන් සුබ දවසක් ලොතරැයි අලුත් වෙලා පහස් වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම ත්‍යාග රටාව තුනින් වාට දැන් මෙන්න මෙහෙම තෑග ගන්න පුළුවන්.
2: සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාට දිරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2500ක් දිනා ගන්න පුළුවන්. අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිතුරනි, ඔයාට පුළුවන්කමක් තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න. මීට වඩා අවස්ථාවක් ආවෙ වැඩ නැහැ දවස සුබ කරගන්න. ඔය කට්ටිය අරව මේව කිව්වා දවස සුබයි දවස සුබයි කියලා. මේ තමයි ඇත්තරම දවස සුබ කරවන මන්තරේ නේද? මෙයා තමයි ඉතින් අපිට ජීවිතයේ සුබ කරලා දෙන ලොතරැයිය වෙන්නේ. ඒ තමයි සුබ දවසක් ලොතරැයිය දවස සුබයි සිහින දිනයි වැඩි වැඩියෙන් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලේ සුබ දවසක් ලොතරැයිපත්.
1: ඊට පස්සේ තමයි ඉතින් ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ මල් මල් හිනා ඔබේ ඔබේ
2: මල් හතයි නේ
1: දෙකිට වහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත්වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනනු.
3: එම මෙහෙව
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයණන් වහන්ස,
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්ම
2: හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉංගෙන්නම් සර්.
6: පෙරලිකාර සඳුදා.
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
6: සුවබර අඟහරුවාදා.
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 89.3 Supreme Radio. Wakil anda, wakil rakyat.

0: කවීෂ කවිරා චාමර ඇතරම කෝදැන් කවීෂ
1: කවිෂව කොහෙද ගියේ කවීෂ
0: ඇතරම ගොඩ දවසකින් දැක්කේ නැහැ කවීෂ ඔයාව කෝයා
1: දැන් අපිට තියෙනවනේ හීන කන්දක් ජීවිතේ නේද
0: අහහ
1: හීන කන්දට දැන් යන ගමන්නේ ඔයා ඉන්නේ
0: ඔව් හීන
1: ඔයා දැන් කොයි හරි වගේ දින් හීන කන්දේ
0: මම පොඩ්ඩක් උඩට ගිහලා ආපෝ බැහැගෙන ආව චාමර
1: කොච්චරක් විතරට ගියාද
0: අඩිය දෙකක් විතරට ගිහලා ආපෝ අඩි පහක් විතර පල්ලෙහාට ආවා එහෙම වෙන වෙලාවල් තියෙනවා නේද
1: මමත් තියා නගින්න කියලා ගියා විශාල ගලක් ආවා
0: වාරුවක් නැහැනේ
1: හැකරුන්ගේ ගල
0: ආ
1: හැකරුන් ආවනේ හැකරල්ලොත් පව කරගෙන ගියා හැකරුන් ආවා
0: අපිට මේ ගල් ගොඩක් ආවා චාමර
1: ගල් ගොඩක් ආවා ලයිට් බිලේ ගල ආවා
0: ඔව්
1: දැන් උන්න ගෑස් ගල ආවා නේද මහා විශාල පල්ලම් ඕක ASCII තියෙන.
0: ඇයි ඊට පස්සේ අර යුද්ධේ?
1: ඔව් යුද්ධේ.
0: කොරෝනා.
1: කොරෝනා.
0: සුනාමි.
1: සුනාමි.
0: ඈ තව කොච්චර ගල් තියෙනවද?
1: හීන කන්දරේ අනේක ලේසි නෑ වගේ මට හිතෙන්නේ නේද? අපි ටික කාලයක් කියලා බලන් ඉන්නවා බලන් ඉඳලා ඉතින් ඔන්න තරුණ කාලෙත් තියුරලා දැන් මැදි වයසරම ඇවිල්ලා
0: තියෙන්නේ.
1: නේ? ටික ටික ඉතින් ඔහොම හීන කන්ද තරණය කරන්න යනකොට හැබැයි අපිට උදව් දෙන කට්ටියත් ඔය අතර ඉන්නවා.
0: උදව් දෙන කට්ටිය හරීම විරලයි. හැබැයි සමහර මිනිස්සු උදව් කරන්න චාමර ආභෝධයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. දැන් හිතන්නකෝ ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන අපිට නියත ධනයෝග අරගෙන එන්නේ. නියත ධනයෝග විතරක් නෙමෙයි චාමර රටේ විශේෂම අංශවලට අතේ ගොලුන් අපි වේදන් කරන රුපියල් 40 සහයෝගීතාවයක් ලබා දෙනවා.
1: මතක් කරන්න හදන්නේ ඉතින් හදාන ලොතරැයි ගැන ජීවිතේ ඔබේ සරු කරගන්න සිහින ජීවිතේ ලං කරගන්න අතමිට ඔබේ සරු කරගන්න නියත ධනයෝග හදාහනින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් සහ 10,81 දෙනෙක් බිහි කරලා තියෙනවා ඒ හතරවන සහ පස්වන සුපිරි ත්‍යාගලාභින් දෙදෙනාම බිහි කරේ මේ අප්‍රේල් මාසයේ කියන්නේ වාග්යවන්ත මාසයේ රුපියල් 139 කට වඩා වැඩි හතරවන සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසයේ 10 වනදා දිනුම් මදින ලද NLB හඳහන 1469 වන දිනුම් වාරයෙන් හඟුරංකේත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරිය මහතාගේ සහ රුපියල් 133 කට වඩා වැඩි පස්වන සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසයේ 24 වනදා දිනුම් මදින ලද 1478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් බත් ගොන්නෙන් තමයි බිහි වුනේ. ඒ කියන්නේ ඉතින් මේ මැයි මාසේ ඔබ වෙන්න පුළුවන් කෝටිපතියා වෙන්නේ, ලක්ෂපතියා වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම හදාන ලොතරැයියක් ගන්න. මොකද අපේ රටේ රණවිරුවන් වෙනුවෙන්, සමාජ සේවය වෙනුවෙන්, ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ හදාන ලොතරැයියෙන්. ඒ නිසා ඉතින් ජීවිතේ හීන දිනා ගන්න, ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයියක් විලදී ගන්න. හරි,
0: එහෙනම් ඉතින් ගේගෙන මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා කළ අපි දෙන්නට යන්න වෙලාව වෙවි තියෙන්නේ. මොකද වෙලාව උදේ 9:51.
1: ඔයාට අර හීන කන්දේ මුදුන පේනවද?
0: හීන කන්දේ මුදුන නම් පේනවා චාමර.
1: මට නම් ඒ පේන්නේ නැහැ.
0: මට මුදුන පේනවා.
1: මීදුමෙන් ඇහිලා තියෙන.
0: උසයන් පේනවා අඩුයි චාමර. මිටියයට පේනවා ටක් ගාලා.
1: ඉතින් කොහොම කොහොමාරි ඉතින් ජීවිතයේ ඉස්සරහට යන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හීන කන්ද මුදුරටම ගිහිල්ලා ඉදී නේද කොඩිය අතට අරන් බලන්න. හැබැයි උඩට ගියාට පස්සේ නිපු මොකද්ද කරන්න
0: ඕනේ?
1: ඔයාට උඩට එන්න පාර කියලා දුන්නු මිනිස්සු, උඩට එන්න ඔයාට හයිය දුන්නු මිනිස්සු
0: අමතක කළා දාන්නෝනේ.
1: අමතක කළා දාන්නෝ. නම්බර් බොක් කළා දාන්නෝ. අඳුරන්නේ නැහැ කියලා
0: කියන්නෝනේ.
1: නෑදෑ සනුහරෙම්ම අයින් වෙන්න ඕනේ.
0: අයින් වෙන්න ඕනේ. කෝල් එකක් ගත්තත් කෝල් එකක් ගන්නවා දන්නේ නැහැ කියලා කියන්නෝ.
1: දන්නේ නැහැ කියලා. කවුද ඔය කියලා අහන්න ඕනේ.
0: ඔව් එහෙම අහන්න.
1: මට මතක නැහැ කියලා කියන්නෝ.
0: කියන්නෝ.
1: පුළුවන් තරම් යාළුවෝ රිදවන්න ඕනේ නේද?
0: ඔය එහෙම තමයි කියන්න ඕනේ. මොකද එහෙම නැත්තම් හරියන්නේ නැහැ. මොකද ඉතින් හිතන්නකෝ චාමර, හා මේ අපි කොච්චර දේවල් මේ මේ මිනිසුන්ට, මේ මිනිස්සු අපිට කොච්චර දේවල් කළා, මේ මිනිස්සුගේ දේවල් නැති කරගත්තාද?
1: අනිවාර්යයෙන්. තව දේවල් නැති කරගන්න ඕනේ අපි මේ මිනිස්සු නේද?
0: ඔව් එහෙම කරන්න ඕනේ.
1: ඉතින් එහෙනම් උඩට ගිහිල්ලා කඳු මුදුන්නට නැග බලන්න ජීවිතේ උස. හැබැයි උස බලනකොට ඔයාට තේරෙනවා කොච්චර උඩක් ඇවිල්ලාද තියෙන්නේ කියලා. ආපු ගමන් මගට ඔයාගේ කකුල් දෙකට ඔයා ස්තුතිය කියන්න, ඔයාගේ මහන්සියට ඔයා ස්තුතිය කියන්න, ඔයාට ඉඩට යන්න හයිය දුන්න මිනිස්සුන්ටත් ඔයා ස්තුතිය කියන්න. එහෙනම් ඉතින් අදහන හිටපු හැමෝටමත් ස්තුති.
0: ඔව් ස්තුති. යාලුවෝ අමතක කරන්න එපා, අපි අමතක කරන්නෙත් නෑ. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එනවා හෙට උදේ 7ට. හෙට සිකුරාද විශේෂයි, වැඩිපුරම සින්දු ඇහෙන්නේ. ඉතින් ඒ නිසා හෙට උදේ 7ට හම්බෙමු මනිෂා වෙත ඉන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.
1: මං හීන කන්ද මුදුර ගියාම නිපුණිකා අලිස් කියන කන්ටැක්ට් නම්බර් එකක් මගේ ළඟ නෑ.
0: අනේ ඇත්තද?
1: කවුද
0: මේක? ඔයා ඔයා හින කන්ද උඩට යනකොට චාමරු කොහොමද පස්සෙන් එන්නේ එනවා නේද? එතකොට කන්ටැක්ට් ලිස්ට් එක ආයේ අමුතේ
1: සීත ගංගුල දෙයෙන් හරලා යන්නේ
0: කොහොම කරාත් ඔයාට අමාරුයි චාමර. එහෙම සීත ගංගුලෙන්
1: ඔයාට යන්න හම්බෙන්නේ නැහැ නේපු. මම යන හින කන්දේ තනි කරමින් කූඩල්
0: අපෝ කමන්නේ. මම අර කූඩල් වලට වෙන අර අලුතෙන් හඳුනලා දීලා තියෙන චාමර ඉන කාට වෙනකම් අර මේ කූඩල් වල නගින්න බැරි එක ආන් ඒක දාගෙන යනවා.
1: මම කූඩල් වලට යන ගස්ුඩි ඉඳන් පයින් ගියා.
0: මං ඒ හොලු ඉඳන්ම දාගන්න. මම net එක කෙල්ලගෙන යනවා. එතකොට
1: net එක පලින්න තමයි වෙන්නේ.
0: එහෙනම් අපි හෙට හම්බෙමු. පරිසුබට ඉන්න සබදාසක් හැමෝටම.
1: එරාගින් ජය වේවා. සුබ දවසක් මං චාමර.
0: මම නිපුනිකා.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අයිබෝවන් සුබ උදෑසනක් අලුත් පැයක් වෙලාව මොදක් කරන්න අඟුදේ 10:00 දැන් වෙලාව.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.
0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝවන් සබෝ දැස්සනක් උදේ 10යි විනාඩි 5යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න තමයි ඔන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දැන් රසපිරි බ්‍රහස්පතින්දා කියපු ගමම්ම කෑම වට්ටෝරු ටිකක් නේද මතකට එන්නේ? මතක් වෙන එක සාධාරණයිනේ. මොකද ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවසින් අපි රසට කෑම බීම හදන්න ඕනේ කොහොමද, එතකොට අලුත් අලුත් කෑම වර්ග අපි ට්‍රයි කරන්න ඕනේ කොහොමද, ඒ විතරක් නෙවෙයි කුස්සිය කොහොමද පිළිවට ලස්සනට තියාගන්නේ, එතකොට තව අපි හදන කෑම රස කරගන්නේ කොහොමද, ස්වභාවික දේවල් භාවිතා කරලා ඒ දේවල් ලස්සන කරගන්න ඕනේ කොහොමද, මේ කියන ගොඩාක් දේවල් ගැන අපි රසපිරි බ්‍රහස්පතින්දා දවසින් කතා කරනවා. ඉතින් ඒ නිසා තමයි රසපිරි බ්‍රහස්පතින්දා දවස එනකම් ගොඩාක් වෙලාවට අපේ කාන්තා පාර්ශවය මග බලාගෙන ඉන්නේ. හරි, එහෙමනම් ඉතින් පුරුදු විදිහටම පුරුදු ආදරයෙන් රසපිරි බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද දවසේදීත් රසට යන්න කැමති ඔයාට, තව අලුත් අලුත් කෑම ජාති ට්‍රයි කරන්න බලාගෙන ඉන්න ඔයාට වඩ මම ගොඩක් කෑම ජාති අරගෙන ඇවිල්ලා තියෙනවා, ඒව හදලා බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් දැනගන්න ඔයා දන්නවා දැන් මොකක්ද කරන්න ඕනේ කියලා. කරන්න තියෙන්නේ පුරුදු විදිහට මේ පැය දෙක මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න එක විතරයි. මොකද එහෙම අහගෙන හිටියොත් අර මම කියපු දේවල් ටික එකක් නෑර ඔයාට දැනගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සිද්ධුවකින් රසපිරි බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මෙපැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ පැත්තට අපේ WhatsApp එකේ පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 83 89 83. එහෙමනම් ඉතින් ඔයට මාත් එක්ක කතා කරන්න හිතෙනවා නම් මේ පැත්තේ මොනවද සිද්ධ වෙන්නේ කියලා බලන්න ඕනේ කියලා උමනාවක් තේනවා නම් ඔයාට පුළුවන් අපේ TikTok live එක පැත්තට join වෙන්න. එහෙමනම් දෙකටම අහගෙන ඉන්න ලස්සනම ලස්සන සෙදුවකින් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අහගෙන ඉන්න ගමන් මතක ඇතුවම මේ පැත්තට call එකක් ගන්න වෙලාවත් මතක් කරන්න. උදේ 10යි විනාඩි 8යි. මම මනීෂා.

0: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රට.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 18යි දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි
8: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
11: Supreme Radio.

උදේ 10 විනාඩි 27 දැන් වෙලාව. ඉතින් අපුරුදු විදිහටම රසපිරි බ්‍රහස්පතින්දා දවස තමයි ඔන්න මේ විදිහට අහගෙන ඉන්නේ. ඉතින් මට හිතුණා අද මුලින්ම දෙලුම් ගැන කතා කරන්න ඕනේ කියලා. දෙලුම් දෙලුම්? ඉතින් දෙලුම් ගැන කතා කරන්න ඕනේ කියලා මට හිතුණේ. ඇත්තටම මේ දවස්වල දෙලුම් ගෙඩියක් අපි කඩේකින් ගන්න ගියාට පස්සේ පුදුමාකාර ගාණක් නැතින්නේ නේද? පුදුමාකාර මිලක් තියෙන්නේ. ඉතින් හැබැයි ඇත්තටම ඔයාට පුළුවන් නම් සතියට එකපාරක් විතර දෙලුම් ගෙඩියක් ඔයාගේ ආහාර රටාවට එකතු කරගන්න. ඔයාගේ ශරීරයට හම්බ වෙන වාස ටිකක් ගැන රසපිරි බ්‍රහස්පතින්දා දවසින් මට හිතුණ කියන්න ඕනි කියලා. ඒ නිසා මම මේ ඉදේවල් ටික පට්පට් කාලා කියන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි, අංක එකටම දෙලුම් කෑවහම ඔයාට හම්බ වෙනවා ගොඩක් ලොකු ශරීර වාසි ටිකක්. අංක එකටම ඔයාට මේ ලැබෙන දේ තමයි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම ඔයාගේ ශරීරය ඇතුලේ අඩු කරනවා. ඕක තමයි අංක එකටම සිද්ධ වෙන දේ. ඊට පස්සේ පිළිකා රෝග, හදවත් රෝග, වකුගඩුගල් ඇතිවීමේ අවදානමත් ඔන්න වළක්වන්න දෙලුම් වලට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය මේ අපි ගෙවත්ත වගා කරන දෙලුම් තියෙන්නේ, අන්න ඒක ගොඩාක් හොඳයි. ඉතින් එහෙම දෙලුම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න. පරිස්සම් කරගෙන පුළුවන් නම් අනිවාර්යයෙන්ම සතියට එකපාරක්වත් දෙලුම් ගෙඩියක් කන්න. ඔයාගේ ශරීරයට තමයි මේ වාසිය හැම දෙයක්ම හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මුත්‍රා මාර්ගයේ ගැටලු අඩු කරලා මුත්‍රා සෞඛ්‍ය වැඩි දියුණු කරන්නත් තොන දෙලුම් වලට පුළුවන්කමක් තියනවලු. ඒක නෝ ඒ ගොඩාක් ලෙඩ වෙලා ඉන්න අයට අනිවාර්යයෙන්ම දෙලුම් දෙන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන විස බීජ වලට එරෙහිව සටන් කිරීමේ මහා බලයක් දෙලුම් වල අඩංගු වෙනවලු. ඒත් එක්කම ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කරන්න පුළුවන් හැම දෙයක්ම මේ දෙලුම් වල අඩංගු වෙනවලු. ඒ විතරකුත් දෙවේ අපේ මොළයේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නත් දෙලුම් වලට පුළුවන් කමක් තියනවලු. ඉතින් අන්න ඒ නිසා තමයි මට හිතුනේ රසපිරි බ්‍රහස්පතින්දා දවස වුණාට කමක් නැහැ අද මේ දෙලුම් ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. දෙලුම් වලින් අපේ ශරීරයට තියෙන වාසි ටික ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ කියලා මට හිතුනේ ඒකයි. දැන් මට හිතෙනවා දෙලුම් ගෙඩියක පෝෂණ ගුණය ගැන චුට්ටක් කියන්න ඕනේ කියලා. මේ දෙලුම් ගෙඩියක මොන වගේ පෝෂණ ගුණයක්ද අන්තර්ගත වෙන්නේ කියලාත් මට හිතුණා කියන්න ඕනේ කියලා. දෙලුම් ගෙඩියක කැලරි 144ක් තියෙනවා කියලා තමයි. ඒ කියන්නේ ඒත් එක්කම ප්‍රෝටීන් ග්‍රෑම් 4ක වගේ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒත් එක්කම මේදේ ග්‍රෑම් 3ක් වගේ අඩංගු වෙනවා. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 52ක්, එතකොට තන්තු ග්‍රෑම් 11ක්. ඒ විතරක් නෙවෙයි, සීනි ග්‍රෑම් 40ක් විතර දෙලුම් ගෙඩියක අන්තර්ගත වෙනවා කියලා තමයි ඔන්න සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් අපේ ශරීරයට දෙලුම් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් පළතුරක් විදිහට අපිට මේ දෙලුම් අපේ ආහාර ජීර්ණ ආහාර රටාවට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ ශරීරයට කියන්න බැරි වාසි ගණනාවක් ඔන්න දෙලුම් වලින් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙවත්තේ දෙලුම් පැලයක් දැන්ටමත් නැත්නම් දෙලුම් පැලයක් හිටවන්න මතක තියාගන්න ඕනේ. මොකද මේවා තමයි අපේ සෞඛ්‍යයට අපි විසින් කරන්නා වූ ආයෝජන කියලා. කෙනිතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දෙලුම් පැලයක් ඔන්න හිටවන්නත් මතක තියාගන්න. ඒ වගේම පුළුවන්කමක් තියෙනවා නම් දැන් හැමදාම දෙලුම් ගෙඩියක් කන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් සතියකට එක පාරක් හරි ඔයා අනිවාර්යයෙන්ම බෙහෙත් ගහපු නැති හොඳ නැවුම් පුළුවන් නම් ගෙවත්ත හදාගපු හදාගත්ත දෙලුම් ගෙඩියක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ දේත් කරන්න මතක තියාගන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි රසපිරි බ්‍රහස්පතින්දා දවසින් දෙලුම් වල වාස ටිකක් ගැන මම මතක් කරේ. මොකද මට හිතුණා දෙලුම් ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. අපි හැමදාම කෑමවල ගුණ, එතකොට මේවලකින් අපිට හම්බ වෙන දේවල් ගැන අපි කතා කරනවානේ. ඉතින් මට හිතුණා දෙලුම් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ කියලා. මොකද අපිට ගොඩක් වෙලාවට මිස් වෙන පළතුරක් දෙලුම් කියලා කියන්නේ. ඔන්න ඉතින් අද මිස්සුන් නැහැ, මම දෙලුම් අමතක කරේ නෑ. අද දෙලුම් ගැන තමයි මුලින්ම කතා කරේ. හරි, එහෙමනම් ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස් අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 2112510610. එහෙමත් නැත්නම් ඔයාට හිතෙනවා නම් මේ පැත්තේ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා, ඒ දේවල් බලා ගන්නත් ඔයාට චාන්ස් එකක් තියෙනවා අපේ TikTok live එකට join වුණ. එහෙමනම් මේ දේවල් ටික ඔක්කොම මතක් කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ.
දිගට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න අංගු 2:10 වෙනට 32 දැන් වෙලාව. ඔයාව අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 36යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: ආ ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
0: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 46යි.
2: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සත්‍යාරයක්.
2: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
1: Anugrahaya.
6: Suba dawasak.
1: Aluth vela.
6: Pahasu vela.
7: Tagi wedi vela.
8: Dawasa subai sihina dinai. Suba dawasak. Jathika Lotarai Mandalaya.
0: 89.1 89.3 Supreme Radio.

උදේ 10යි විනාඩි 51යි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ පොඩි විශ් එකක් දෙන්න. පොඩි කියන්නේ පොඩිත් නැහැ, විශ් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මට හිතනවා මේ මැයි මාසෙ කියලා කියන හරි වාසනාවන්ත. එතකොට වාසනාවන්ත ළමයි ඉපදිච්ච එහෙම මාසයක් කියලා මට හිතෙනවා. නැන දැන් එහෙම කිව්වට පස්සේ කියන්නේ පෑයි මනීෂා. වෙන මාසවල ඉපදින අය වාසනාවන්ත නැත්ද? එළමයි වාසනාවන්ත නැත්ද? එහෙම කියන්න එපා. නෑ නෑ නෑ, මං ඒ විහිළුවක් කරේ. පොඩි බර්ත්ඩේ විෂ් දෙකක් දෙන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම යන්නේ කොහෙටද? මුලින්ම මාතරට යන තමයි ලෑස්ති වෙන්නේ. අද මාතර ලක්ෂිකා අනුරාධගේ බර්ත්ඩේ එක කියලා අපේ නවාංජනා මට කිව්වා. ඉතින් ඔන්න ලක්ෂිකා ඔයාට හරිම ආදරෙන් නවාංජනායි නවාංජනාගේ පවුල හැමෝමයි හරිම ආදරෙන් විශ් කරන්න කියලා කිව්වා. ඉතින් ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ලක්ෂිකා ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන සුපර්ම සුභ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම ඔයාට හරිම ආදරෙන් විශ් කරනවා. ඒත් එක්කම මනෝජ් බෝයි විශ් කරන්න කියලා කිව්වා එයාගේ හසලක ඉන්න යාළුවා තරුෂට. ඔන්න තරුෂත් අද එයාගේ බර්ත්ඩේ එක සම්බරනවා. ඉතින් තරුෂ ඔයාට හොඳ යාළුවෙක් හම්බ වෙලා තියෙන්නේ. අපේ විශේෂ දවස අපේ හොඳම යාළුවන්ට මතක තියෙනවා කියලා කියන්නේ ඒක තරම් වටින සහ හොඳම දෙයක් මං හිතන්නේ තවත් ඇති කියලා. මොකද මේ ගොඩාක් අයට අපේ මතක තියෙන්නේ නැහැනේ. හැබැයි අපේ විශේෂ දවස් මතක තියෙන එකම කෙනෙක් හරි අපි ළඟ ඉන්නවා කියලා කියන්නේ ඒක හරිම වාසනාවක්. ඉතින් තරුෂ ඔයාට වාසනාව තියෙනවා හරිද? ඉතින් ඔන්න ඔයාගේ යාළුවා මනෝජාට හරිම ආදරෙන් විශ් කරන්න කියලා කිව්වා. ප්‍රාර්ථනා කරන හැම දෙයක් මේ විදිහට මිෂ්ට සිද්ධ වෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. ඉතින් මනෝජ් විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම ඔයාට මේ විදිහටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයා හිතන පතන හැම දෙයක් මේ විදිහට මිෂ්ට සිද්ධ වෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා. එහෙමනම් ඉතින් අපිටත් කේක් ටිකක් එවන්න මතක තියාගන්න. හරි නේද? එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 893 893. එහෙමත් නැත්නම් අපේ TikTok live එක පැත්තට එන්නත් ඔයාට chance එක තියෙනවා. ඉතින් මේ පැත්තට ඇවිල්ලා මේ විදිහට ඔයාට විශේෂම කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් විශේෂ birthday wish එකක් දෙන්න තියෙනවා නම් ඒකෙන කියන්නත් ඔයාට chance එක තියෙනවා. රිහමෙන් ඉතින් මේ හැමෝටම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. සින්දුවක් නෙවෙයි සින්දු ගොඩක් එක පෙළට අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිට මහගෙනින් උදේ 10යි විනාඩි 54යි දැන් වෙලාව.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්න අංගෙකුල හයි දැන්වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. හතරයි දැන් වෙලාව දෙවැනි පැයෙන් තමයි ඔන්න අයමත් අපි දෙන්න මේ විදිහට හම්බ වෙන්න දැන් රසපිරි බ්‍රහස්පතින්ද දවසනේ අහගෙන ඉන්නේ. ඉතින් දැන් කලින් පැයේදී දෙලුම් ගැන මතක් කරපු නිසා මට හිතුණා මේ පැයේදී දෙලුම් ගැන කතා කරන්න තු එහෙමත් නැත්නම් මේ පළතුරු ගැන චුට්ටක් කතා කරන එක අඩු කරලා අපේ මුළු තැන්ගේ අපිට ඕන කරන පොඩි රහස් ටිකක් ගැන ඔයත් එක කතා කරන්න ඔයාලට කියලා දෙන්න. ඉතින් ඇත්තටම කුස්සිය වැඩ පහසු කරවන්න අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ නේද? මොකද මේ කුස්සිය කියලා කියන්නේ කාර්ය බහුලම තැනක් නේ. උදේට නම් කුස්සියත් එක්ක ඔට්ටු වෙනවා කියලා කියන්නේ ඒක වෙනම දෙයක් නේද? ඉතින් මෙන්න මේ වගේ වෙලාවට කුස්සිය වැඩ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් වෙන පුංචි පුංචි කිචන් ටිප්ස් ටිකක් කියන්න මට ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා මම මේ ටික කියන්න දැන් රෙඩි වෙලා ආවේ. මෙහෙමයි, අපි ඔය බත් එහෙම රත් කරනවා නේද? කලින් දවසේ ඉතුරු වෙච්ච බත් ටික අපි රත් කරලා උදේට කන්න ගන්නවනේ. සමහරෙන් එහෙම අපි ඕන කෙනෙක් කරනවනේ. වෙන මේ විදිහට ආයමත් බත් රත් කරනකොට ඔයා ඉතුරුණු බත් ටික මෙන්න මේ විදිහට රත් කරලා බලන්නකෝ. ඔයාට පුළුවන් මයික්‍රෝවේව් එකකින් ඔයා මේක මේ ආයමත් රත් කරනව නම් බත් එක මැද්දෙන් මයික්‍රෝවේව් එකෙන් බත් එක රත් කරන්න කලින් බත් එක මැද්දෙන් වාට අයිස් කැටයක් තියලා මේ බත් එක රත් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔයාට අර කලින් දවස් උයාගත්ත බත් ටික මේ විදිහටම කලින් දවස් උයාගත්ත විදිහටම ණයමත් රත් කරලා ගන්න පුළුවන්. ඒ තරම් අර බත්ට ඇලෙන ගතියක් නැති වෙනවා. එතකොට හරිය ෆ්‍රෙෂ් ගතියක් එනවා බත් එකට. එහෙම කරලා බලන්න. හැබැයි වතුර දාන්න එපා. මේකට අයිස් කැට තමයි පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට බත් එක රත් කරලා බලන්න. දැන් ඉව වගේ වාට කන්න ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ටිප් එක ඔය අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඒත් එක්කම අපිට තව තියෙන ප්‍රශ්නයක් නෙමේ බිත්තර අලුත්ද පරණද කියලා හොයාගන්න එක. ගොඩාක් වෙලාවට පරණ බිත්තර අරගෙන ඇවිල්ලා අපි අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවනේ නේද? අන්න ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්නේ නැතුව බිත්තරවල නැවුම් බව දැනගන්න විදිහ ගැනත් මට හිතුණා චුට්ටක් කියන්න ඕනේ කියලා. මොකද ඒකත් වැදගත් වෙනවා නේ. උදේට ඉතින් අපි බිත්තර අලුත්ද පරණද කියලා බලවල ඉන්නේ නැහැ නේද? දැන් ඔයාට හිතෙනවා නම් මේ බිත්තරේ පරණයි කියලා ඔයාට ඒක දැනගන්න පුංචි ක්‍රමයක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ වතුර වීදුරුවක් අරගෙන මේ වීදුරුවට බිත්තරේ දාන්න ඕනේ. එහෙම බිත්තරේ දාලා ටික වෙලාවක් තියන්න ඕනේ. එහෙම තිබ්බට පස්සේ ඔයාට පේනවා මේ බිත්තරේ යට යනවා නම්, එහෙමත් නැත්නම් මේ බිත්තරේ උඩට එනවා නම් ඔයාට පේනවනේ බිත්තරේ යට යනවා නම්. ටික වෙලාවකට පස්සේ බිත්තරේ යටම තියෙනවා නම් එතකොට ඔයාට එකකින් අඳුනගන්න පුළුවන් මේ බිත්තර අලුත් කියලා. එහෙම නැත්තම් බිත්තර යට තියෙන්නේ නැතුව බිත්තර උඩට එනවා නම් ඔයා දැනගන්න ඕනේ මේ බිත්තර පරණයි කියලා. එතකොට ඉතින් ඒ පරණ බිත්තර පාවිච්චියෙන් අයින් කරන්න ඔන්න ඔයාට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බිත්තර අලුත්ද පරණද කියලා බලාගන්න. මේක ඔයා කරලා තිබ්බොත් එහෙම උදේට කලබලයක් නැතුව බිත්තර ටික ඔම්ලට් දාගන්න පුළුවන්, තම්බන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ නේද? ඉතින් නේද? හරි, ඒක ටිප් එකක්. ඒ වගේම තමයි අපි ස්මූති වර්ග එහෙම හදනවනේ. හැබැයි අපි ස්මූති වර්ග හැදුවට පස්සේ අපිට අර මේ ඕනෙ වෙන උකු ගතිය එන්නේ නැහැ නේ. ඒක ගොඩක් වෙලාවට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම දැන් මේ ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ ස්මූති එකක් හදනකොට ඒ ස්මූති එකේ රස වගේම උකුවට හදාගන්න ඕනේ නම් ඔයාට කරන්න පුළුවන් පොඩි ටිප් එකක් ගැන. ඔයාට කරන්න පුළුවන් අයිස් කැට වෙනුවට යෝගට් හරි එහෙමත් නැත්නම් කර්ට්, ඒ කියන්නේ මීකිරි හරි වඩ මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයා මීකිරි හරි යෝගට් හරි පාවිච්චි කරන්න ඕනේ අයිස් කැට විදිහට හදාගෙන. හරිද? අයිස් කැට විදිහට හදාගෙන තමයි මේ මීකිරි හරි යෝගට් හරි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් අයිස් කැට වෙනුවට යෝගට් අයිස් කැටේ මීකිරි අයිස් කැටයි ඔය දෙකෙන් ඕන එකක් මේ ස්මූති එකට එකතු කරන්න. ඉතින් මේකෙන් ස්මූති එකේ රහ වගේම උකු ගතියත් ඔයාට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිචන් ටිප්ස් ටිකක් මට කියන්න ඕනේ කියලා හිතුණේ. ඉතින් මේවා මේ අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. මොකද අපි හැමෝම කැමතිනේ කුස්සියේ වැඩ ටික ලේසි කරගන්න.
උදේට නම් මේ දේවල් අපිට කරන්න හරි අමාරු. ඒ නිසා චුට්ටක් මේ දේවල් ඇත්තද කියලා බලාගන්න මනිෂ මේකේ ඇත්තද චුට්ට බලන්න ඕනේ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට පුළුවන් ඔය මේ වැඩ අඩු වෙලාවක මේ දේවල් try කරලා බලන්න. එහෙම try කළා වැඩ ටිකක් වැඩි වුණාම මේ දේවල් පාවිච්චිට ගන්නත් ඔයාට පුළුවන්. එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒකනත් කතා කරේ. හේ කතා බහෙන් අනතුරුව ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ලිකිට මහගෙන නහගෙන ඉන්න කමනවට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3 ලිකිට මහගෙන ඉන්න 0119 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9 9

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 18යි දැන් වෙලාව. අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා
1: සුබ දවස. අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
11: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: 20.
1: Sayam ki rilli kohe ke hindu.
0: Number 5.
2: Saadi ke palsa kabhi match ki aare.
3: Saturday. Weekend ek happening karaganna.
4: Eta beta tur janapriya sindu.
5: Oh god.
4: Ek digata ek palata. Sinasurada ude 10 indan daval 12 wenakal.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show.
4: අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
10: 89.1 89.3
0: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. හය වෙනට තෙස් දෙකයි දැන් වෙලා පොයි දෙන්න මගේ ලයිව එක බලාගෙන ඉන්න කට්ටියෝ මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. එබැත්තින් සාශින්නමය වගේම ජීවන්ත මතු ඒ විතරක් නෙවේ අපේ කෞෂීය වගේම තව කවුද ඉන්නේ අපේ දේශාන් හංසනය වගේම අපේ අහිංසකාවින වංචනයවත් මතක් කරන්න ඕනේ. එත් එක්කම දිලංක ප්‍රමෝද අපිත් ඉන්නවා කියනවා අනිවාර්යම යවත් එකතු කරගන්නවා දිලංක. එවිතරක් නෙවෙයි කහතුඩුවේ ගෝනපලින් ඇන්ස් ක්ලෝතින් ඔන අපිව බලාගෙන ඉන්නවා කියලා තමයි මට කිව්වේ. එත් එක්කම ජීවන්ත ඔන්න ජීවන්ත ආවත් මම මතක් කරා. මේ කට්ටියයි තව කට්ටිය ගොඩකුත් ඉන්නවා ඉන්න බලන්න ඉක්මන්ටම මතක් කරගෙන යන්න මතක් කරගෙන යන්න. එතකම තව කවුද ඉන්නේ? හර්ෂ කුමාර ඉන්නවා. කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මගේ TikTok live එක බලාගෙන ඉන්න ඔන්න කට්ටිය හැමෝම මම හරි මාදරෙන් එකතු කරගන්නවා. එතකම මේ පැත්තට පිළියන්තල දම්පෙන් සරත් ප්‍රේම කුමාර කතා කරා. ඉතින් වසන්ති රේණුකාය වගේම සදික මදු සංක කෞශල්‍ය චනුත්මී ඩිෂානි ලක්මින සරත් පෙරේරා මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් ඒ කට්ටියවත් එකතු කරගෙන තව කවුරු හරි ඉන්නවද මට මිස් වෙච්ච? එත් එක්කම ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා. එත් එක්කම අතුල කුමාර එකතු කරගන්න කියලා කිව්ව ජෝර්දාන් වලින් උන අපිව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සුරේන්ද්‍රත් එකතු කරගෙන එහෙමනම් ඊළඟ සින්දුව අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න උදේ 11 විනාඩි 34යි දැන් වෙලා. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 1 1 1 510 510. එහෙමත් නැත්නම් ඉතින් WhatsApp එක පැත්තට පුරුදු විදිහට මැසේජ් එකක් එවන්න තුන chance එක තියෙනවා. දිගටම අහගෙන ඉන්න මෙන්න මේ ලස්සන සින්දුව ආතරෙන් අපි වහගෙන ඉන්න ඔයාට.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: විනාඩි 42 දැන් වෙලාව. ඉතින් ඔන්න තවත් පුංචි අතුරු පසක් තව රසවත් කරගන්න විදිහක් ගැන කියන්න ඕනේ කියලා මට හිතුණා. දැන් කේක් එහෙමත් නැත්නම් ওই අතුරු පස වගේ දේවල් අපි නිතරම හදනවනේ නේද? ගෙදර ඉන්න වෙලාවල් වලට එහෙමත් නැත්නම් ඔය කවුරු හරි ආපු වෙලාවකට, ගෙදරට අමුත්තන් ආපු වෙලාවකට අපි හදනවනේ. ඉතින් මේ හදන අතුරු පස එහෙමත් නැත්නම් කේක් එක එහෙමත් නැත්නම් පෑන් කේක් එකේ රස දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් විදිහේ දෙයක් හදාගන්න විදිහ ගැන තමයි ඔන්න මම කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ගෙදරදිම හරිම ලේසියෙන් මේ දේ ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මම කියන්න මොනවද මේ මම කියලා දෙන්න ලෑස්ති වෙන්නේ කියලා. මම මේ කියන්න හදන්නේ ලෙමන් කර්ඩ් එකක් ගෙදරදිම හදාගන්න විදිහ ගැන. හරිම ලේසියෙන් පහසුවෙන් මේ ලෙමන් කර්ඩ් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ ලෙමන් කර්ඩ් එක ඔයාලට කේක් එකකට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අයිස්ක්‍රීම් වලට, එතකොට පෑන් කේක් වලට, මේ ඕනම දෙයකට මේ කර්ඩ් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ලෙමන් කර්ඩ් එක හදන විදිහ ගැන කියන තමයි මේ ලෑස් වෙන්නේ. මුලින්ම කියන්න මේක හදාගන්න අපිට මොනවද උවමනා කරන්න කියලා. අපිට අවශ්‍ය වෙනවා බිත්තර කහමද 3ක්. සුදු මද වලින් අයින් කරගත්ත බිත්තර කහමද 3ක් ඔයාට අවශ්‍ය වෙනවා. ඒ වගේම සීනි කෝප්ප භාගයකට උන්න මේ වැඩේට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම දෙහිුෂ කෝප්ප 3 කාලක්. ඒ වගේම බටර් මේස හැඳි 2ක්. ඊ විතරකුත් නෙවෙයි. දෙහි ලෙල්ල තියෙනවනේ, මෙන්න මේ දෙහි ලෙල්ල සූරලා අරගත්ත කුඩු ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. මේ කුඩු මේස හැඳි එකක් විතර උමනා වෙනවා. මෙන්න මේ ටික තමයි අපිට මේ ලෙමන් කර්ඩ් එක හදාගන්න උමනා වෙන්නේ. හරි, දැන් අවශ්‍ය වෙන දේවල් ටික කියවනේ මම කියන්නම් මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ බිත්තර කහමද 2ත් එක්ක, අපි ගත්ත බිත්තර කහමද 3ත් එක්ක අපිට පුළුවන් සීනි එකතු කරගෙන හොඳට මේක ගසා ගන්න. අපි දන්නවනේ ඉතින් මේක හොඳට කලවම් කරගන්න විදිහ නේද? ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේකට දෙහිුෂ එකතු කරගෙන ලිපේ තියලා අඩු ගින්දරේ මේ මිශ්‍රණය උකු වෙනකන් නොනවත්වාම කලවම් කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් එහෙම කලවම් කළා ඔයා මේක චුට්ටක් උයා ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට බටර් ටිකයි අර අපි දෙහි ලෙල්ලෙන් ගත්ත කුඩු ටිකයි එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න එක තමයි ඔයාට කරන්න තියෙන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලෙමන් කර්ඩ් එක අපි හදාගන්නේ. හරිම ලේසි. ඊට පස්සේ තින් ඔයාට තියෙන පිරිසිදු භාජනයකට මේක අඩු කරගෙන ඔයාට අවශ්‍ය වෙන වෙලාවට මේක ඔයාගේ අතුරුපස වලට එකතු කරන්න තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ජෑම් එකක් විදිහට වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ලෙමන් කර්ඩ් එක ඔයා ගෙදර හදලා බලන්න ඕනේ. මොකද එච්චර ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ගෙදර හදන එක කෝකටත් සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙදර හදලා රහ බලන්නත් මතක තියාගන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් පුංචි විරාමයකට ගිහිල්ලා ලස්සන සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ වැඩේ හොඳයි නේද? විරාමයකට ගිහිල්ලාම ලස්සන සින්දුවක් ඇහුවොත්. හරි, වෙලාවත් මතක් කරන්නම්. එතකම ඔයා තාමත් මේ පැත්තට කතා කරේ නැත්නම් කෝල් එකක් ගන්න පුළුවන් 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 8939 8939. දෙකටම අහගෙන ඉන්න 11 විනාඩි 45 දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශා, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයා යුතුයක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සෙ ඉන්න අයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with ආශි.
7: ආ, ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
8: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා, මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
7: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි 52 දැන් වෙලාව. ඒ කියන්නේ රසපිරි බ්‍රහස්පතින්දා දවස් අවසන් කරලා මට යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන. අද අපි ගොඩක් දේවල් ගැන කතා කරා, ලෙමන් කර්ඩ් එකක් කතාගෙන විදිහ ගැන කතා කරා. එතකොට දෙලුම් ගෙඩියක තියෙන ගුණ ගැන කතා කරා. ඒ විතරකුත් නෙවෙයි, කිචන් ටිප්ස් ටිකක් ගැනකුත් අපි අනිවාර්යයෙන්ම කතා කරා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අද රසපිරි බ්‍රහස්පතින්දා දවසින් අපි කතා කරා. ඉතින් මම හිතනවා ඔයා මම්මේ කියපු දේවල් ප්‍රයෝජනෙට ගනී කියලා. ගන්නව නේද? පරිවණන් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලා එන්නම්. මේ පැත්තට කතා කරපුව මැසේජ් කරපු ඒ විතරක් නෙවෙයි, මගේ TikTok live එකට එකතු වෙච්ච යාළුවා හැමෝටම ගොඩාක් thank you, ගොඩාක් ස්තුතියි. එහෙමනම් ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ අද ගියාට. හෙට වෙනවා හරියටම උදේ 10 වෙද්දි. ඔයාට අයිති දවස අරගෙන. හෙට සිකුරාදා, මතකයිනේ මොකද විශේෂත්වය කියලා? එහෙමනම් ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉහලෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. වෙලාවත් මතක් කරලා 11:52 තැන් වෙලාව. මම වනේෂා.

0: සුබ දහවල කලුත් පයක් වෙලා මතක් කරන්න අන්දවල් දොළහයේ දැන් වෙලා පා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ.
1: අද මට මේ වැඩේ කරන්න බෑ, මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජයග්‍රාහී දවස.

0: සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: 89.1 89.3 Supreme Radio.

අයිබෝන් සුබම සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාවදව 12යි විනාඩි 15යි FM 89.1 89.3 නුවා මේ හගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් අපි වැදගත් මාතෘකා ගොඩාක් කතා බහ කරන්න තමයි අද සූදානමින් ඉන්නේ. ඉතින් ඉන්න තැනක ඉඳන් ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ අහන්න. ඔයාට ගොඩාක් විදි අපි හඳුන්වලා දෙනවා FM 89.1, FM 89.3 රේඩියෝ එකෙන් අපි අහන්න පුළුවන් වගේම. දැන් අපේ පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ, අපේ සහෝදර සහෝදරියෝ, අපේ වචනයෙන් අපිට දැනෙන විදිහට කිව්වොත් අපේ කොල්ල කෙල්ලෝ සෑහෙන්න පිරිසක්. වෙලාවන් වෙනස්, ඉන්න දේශය වෙනස්, ඒ වුණාට කරන රැකියාව වෙනස්, ඒ වුණාට හැමදාම සුප්‍රීම් රේඩියෝ අහන. ඉතින් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ලෝකෙ කොහෙන්දියත් දැන් අපි වහන්න. එතක මතක් කරනවා අපේ Facebook pages තියෙනවා, අනිවාර්යෙන් follow කරලා තියාගන්න. අපි ලස්සන ලස්සන දේවල් හැමදාම ඔයාලට ගෙනල්ලා දෙනවා. ඉතින් අපි කරන දේවල් දැනගන්න ඔයා අපේ Facebook පිටුව, ඒත් එක්කම Insta පිටුව, ඔය ඔක්කොම follow කරලා තියාගන්න. එතක මතක් කරනවා අපේ TikTok channel එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න කියලා ඔයාලට බොහොම ආදරෙන් මතක් කරන ගමන් අපේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලට බොහොම ආදරෙන් මතක් කරනවා හිතවතුනි. ඉතින් අද මැයි මාසේ 7 වෙනිදා. ඉතින් මැයි මාසේ 7 වෙනිදා කියන්නේ හරි සුවිශේෂී දවසක් නේ. සුවිශේෂී දවසක් කියලා කියන්නේ අපේ ගෙදරත් ඉන්නවා මේ උපන්දිනයක් සමරන්න කෙනෙක්. ඉතින් අපි යාටත් විශ් කරනවා. තව ටිකකින් ඔය හැමෝටම විශ් කරගෙන විශ් කරගෙන යන්. එහෙනම් අපි යනවා ලස්සනම ලස්සන. අපි කවුරුත් ආදරය කරන ගායකයෝ 3 දෙනෙක්. වේර්ලියද්ද මහත්තයා, චාමර, දමිත්. ඒ කටහඬවල තුන මං හිතන්නේ සම කරන්න බෑ. ඒ තරම්

වෙලාව දවල් 12:25 හිතවදුනේ. බැද්දට සඳ වගේ ගෝමරි මල්මාද කැකුලියේ. මේ අද තියෙන හරිම ලස්සන සින්දු ටිකක් අපේ ගයංගයි ඇදීලා තියෙනවා. ගයංගිලු කුමාර මහත්මය ඇදීලා තියෙනවා. අද හරිම හැපනින්. මේ අද මොකක් කරගෙන විශේෂත්වයක් තියෙනවා වගේ. ඒ තරම් ලස්සන සින්දු ටිකක් අද ඔයාලට අහන්න දෙන්න අපි සූදානම්ින් ඉන්නේ. ඉතින් මේ අද අපි අහන්න ලැස්සුලා ඉන්න ඔයාගෙන් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහන්න ඔයාලට උත්තර දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අද විදි දෙකක් තියෙනවා. හෙට විදි තුනක් තියෙනවා. ඒකත් මතක් කරන්න. අද තියෙන විදි දෙක තමයි ඔයාලට පුළුවන් 0718 893 893 කියන අපේ WhatsApp දුරකථන අංකය පැත්තට WhatsApp පණිවිඩයක් කියවන්න. WhatsApp පණිවිඩයක් කියවුවොත් මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ WhatsApp පණිවිඩය කියවන්න. එතක මතක් කරන ඔයාලට පුළුවන් 0112 510 510 අපේ හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාට මේ ප්‍රශ්න ගැන හිතන දේ කියන්න. ප්‍රශ්නේ මේකට උත්තරේ කියන්න. රයිට්. අපි ළඟට ලස්සන සින්දුවක් අහන්න යන්නේ. ප්‍රශ්නේ මේක තමයි. ඔයා ඉන්න ආසම තැන කොහෙද? ඉන්න ආසම තැන මොකද්ද? එක්කෝ ඉන්න ආසම තැන කොහෙද? සරල ප්‍රශ්නයක්. අපි ඉතින් ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක වෙලා වෙනේ. කට්ටිය කන ගමන් අපි වහන් ඉන්නවා නේ. වැඩ කරන ගමන් අපි වහන් ඉන්නවා. ඉතින් අපි ලොකුවට හිතන්න ප්‍රශ්න වාට දෙන්නේ. ඔයා ඉන්න ආසම තැන කොහෙද? ඒක එක එක තැන් වෙන්න පුළුවන්. එක එක රටවල් වෙන්න පුළුවන් නේ. මේක ඔෆිස් එක වෙන්න පුළුවන්. ඔය ගෙදර වෙන්න පුළුවන්. මේ පැත්තට කෝල් එකක් දීලා නැත්තම් මැසේජ් එකක් දාලා අපිට කියන්න. හිතුවක්කාර වෙන්නවා අහන දෙයට උත්තර දෙන්න. රයිට්. වෙලාව දවල් 12:26 දැන්. දවල් 2 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. ඉක්මනට කෝල් කරන්න, මැසේජ් කරන්න. දෙකරම අපිව අහගෙන ඉන්නවා.

0: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
1: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
0: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.

89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
3: අනුග්‍රහය.
5: සුබ දවසක්.
3: අලුත් වෙලා.
5: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

වෙලාව දවල් 12:48 හිතවතුනි. ඔය මේ හංගින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අද අපි ඔයගෙන් ඇහුවේ මේ ඔයා ජීවත් වෙන්න ආසම තැනවා ඉන්න. ඔයා ඉන්න ආසම තැන මොකද්ද කියලා. දැන් සමහර ළමයි ඉන්නවා, ඒගොල්ලෝ මේ ඉන්න ආසම තැන ඉස්කෝලේ. දැන් සමහර වෙලාවට අපි පොඩි කාලේ ඉස්කෝලේ යන්න බෑ කිය කිය ඇඬුවට සමහර ළමයි මම ඕන තරම් දැකලා තියෙනවා මේ හරි ආසාවෙන් ඉස්කෝලේ යනවා. කියන්නේ ළමයි ඉන්න ආසම තැන ඉස්කෝලේ. සමහර ළමයි ඉන්න ආසම තැන ගෙදර. සමහර ළමයි ඉන්න ආසම තැන ආච්චිලගේ ගෙදර. එහෙම එහෙම තැන් තියෙනවනේ. දැන් අපි සමහර වෙලාවට ලොකු වුණාම අපි කැමති මේ අපි කැමති තැන අපිට ඉන්න හම්බෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඒ වුණාට අපි හිතේ තියෙනවනේ, අපි යටි හිතේ තියෙනවා මෙතන ඉන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද. දැන් මමත් එහෙම කැමති තැන් තියෙනවා. දැන් අපිට කෝල් කරපු කට්ටියත් කිව්වා ඒගොල්ලෝ කැමති තැන්. මතක් කරනවා කඩුලානේ ෂර්මිලා, ඊට පස්සේ දුව සකුණි අතුරු කට්ටියම අපි වහගෙන ඉන්නවා. ඉතින් හැමෝම අපි බොහොම ආදරෙන් මතක් කරනවා හැමදේම වගේ කඩුලානේ පැත්තෙන් සද්දරම සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා අපිට ආරංචි. ඒත් එක මතක් කරනෝනේ මොරටු මුල්ලෙන් ශානි අපි වහගෙන ඉන්නවා. ඒත් එකම ශාන්තිත් අපි වහගෙන ඉන්නවා. අලුබු මුල්ල පැත්තේ මාර කිට්ටුවෙන් යන නම් ටික එකලඟ කියන. ඒකට මට පැටලෙන්නේ නැහැ. රයිට්, අපිට කැලුම් කතා කරලා කිව්වා එයා වැඩිපුරම ලෝකෙ කොහේ ගියත් එයා වැඩිපුරම ඉන්න ආසම තැන එයාගේ ගෙදරලු. එහෙම තමයිනේ. අපි ගොඩ දිනක් හරි කැමති අපේ ගෙදරට වෙලා ඉන්න. මොකද ඒ ගෙදර තියෙන මේ ඒ පසුබිම ඒ එන ෆීලින් එක අපිට මේ මොකද්ද කියලා හරියටම කියන්න තේරෙන්නේ නැති වුණත් අපි හරි කැමති ඒ ෆීලින් එකට. ගෙදර කියන ෆීලින් එකට. ඒ වුණාට සමහර ගෙවල් වගේ නෙමෙයි, ඉන්න හිතන තැම්ම නෙමෙයි. ඒ වගේ කතා අපි ඕන තරම් අහලා තියෙනවා. අපිට ඒ වගේ කතාවකුත් කිව්ව කෙනෙක්. මම ඒකත් කියන්නම් ඊළඟ පැය වෙනකන්. අපි වාගින්න අපි ඊළඟ පැයේදී හම්බෙමු. රයිට්, අපි ඉස්කෝලේ යන කාලේ සෑහෙන්න අපි කියපු සින්දුවක් අද දෙනවා මංගාන වෑට. වෙලාව 12:50. අපි ඊළඟ පැයේදී හම්බෙමු.

0: සුබ දවලක් වෙලවදවලකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙල මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: සුප්‍රීම් රේඩියෝ.
1: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

සුබ දහවලක් හිතවතුනි, වෙලාව දවල් එකයි විනාඩි 12 FM 89.1 89.3 යාම යහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් පැය දෙකක් එක දිගට නොනවතින සින්දු අහන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් මතක් කරන අපේ Facebook pages අනිවාර්යෙන් follow කරලා තියාගන්න. පැය මුලම මතක් කරන Insta page එක follow කරන්න, TikTok channel එක follow කරලා තියාගන්න. මොකද අපි live වෙනවා. ඉතින් අද දවසේ අපි programs කීපයක් live වෙනවා. ඉතින් සතිය දවස් තුනක් හතරක් විතර අපි දිගටම දවස් පුරාවට live වෙනවා. ඉතින් ඔයාලට අපි අහන වගේම බලන්නත් හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේ YouTube channel එක තියෙනවා, subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. රයිට්, අපි අද ඇහුවේ මේ ඔයාගේ ජීවිතේ ඔයා වැඩිපුරම ඉන්න ආසම තැන කොහෙද, ඔයා ඉන්න කැමතිම තැන කොහෙද කියලා අපිට ගොඩක් කට්ටිය දැන් කතා කර කර කිව්වා. ඒගොල්ලෝ ඉන්න ආසතෙන් අපි ඒව ගැනත් මතක් කරනවා. ඉතින් ඊට කලින් අපි යමු ලස්සන සින්දුවක් ගන්න. පැය මුලම ඉතින් හැම එකක්ම කියන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. අපි යමු ලස්සන ජිප්සීස් මෙඩ්ලි එකක් ගන්න අපේ යුනිටි බෑන්ඩ් එකේ. වෙලාව දවල් 1:13. දවල් 2 වෙනකන් මං ඉන්නෝ මේ පැත්තේ.

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: ඇගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට තුක මොකද්ද
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
6: ගමේ පන්සිරියාවිය හැටකාරිය
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න
8: ටෙම්පෝ ටවුන්
7: විත් ආශි
9: අසුනවියයි එක අසුනවියයි තුන Supreme Radio Supreme Radio Supreme Radio Wakil Anda Wakil Anda

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන හේතු මොනවද මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට

වෙලාව දවල් එකයි විනාඩි 33යි හිතවතුනි. අපි දෙවනි පැයේ මැදභාගේ තමයි ඉන්නේ. ඉතින් දැන් කට්ටිය සෑහෙන්න අපිට කෝල් කරලා කියනවා මේගොල්ලෝ ඉන්න කැමති කොතන, දෙගොල්ලෝ ඉන්න ආසම තැන් කොහෙද කියලා. ඉතින් අපිට පානදුරේ අලබු මුල්ලෙන් චකත් කතා කළා. මෙන්න මෙහෙම කතාවක් අපිට කිව්වා. වෙලාවකට මගේ හිතනම් තැන් තැන්වල දුවනවා, මනසට පොඩි විවේකයක් ගන්න හිතක් තියෙනවා, ඒකාකාරී ජීවිතවලින් ටිකක් මිදෙනවා, ආසම තැන මුහුදු වෙරළ, හවස ඉන්න හිතනවා, ආසම තැන මුහුදු වෙරළ තමයි ඉන්න හිතනවා. ඉතින් මේ අපේ මේ ජීවිතවල එහෙම තැන් තියෙනවනේ. සමහර තැන් අපි සෑහෙන්න කැමතිනේ. අර මුහුදු වෙරළ ගැන කියපු නිසානේ මං අහන්න කැමති. සාමාන්‍යයෙන් එහෙමත් කෙනෙක් තමයි මුහුදු වෙරළට කැමති නැත්තේ. නිකන් හිතලා බලන්නනේ, හවස 4:00-5:00 විතර මුහුදු වෙරළට ගිහින් ඉර බැස යන හැටි බලනකොට නේ, ඒක වෙනම ෆීලිං එකක් එනවා. ඒක වෙනම ආට් එකක් නේ. ඒක නිකන් හරියට නිකන් චිත්‍රයක් වගේ නේ. සමහර වෙලාවට අපේ හිතේ තියෙන ඔය දුක, මහන්සිය, පාළුව, ඔය සේරම දේවල් නැති වෙලා යනවා අපි මේ පොඩ්ඩක් වෙරළට ගිහින් ඉවරලා මුහුද දිහා බලන් ඉන්නකොට. මම මේ කියන්නේ පාටි දාන්න මුහුදට යන එක, මුහුද බීච් එකට යන එක ගැන නෙවෙයි, මුහුද වෙරළට යන එක ගැන නෙවෙයි. තනියම එහෙම නැත්තම් තව කෙනෙක් දෙන්නෙක් වගේ එක ගිහින් නිකන් සද්ද බද්ද නැතුව පාඩුවෙනේ මුහුදේ සද්ද අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒක වෙනම ෆීලින් එකක්. ඉතින් වාඩත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් දීලා කියන්න. අපිට දේශප්‍රිය කතා කරලා කිව්වා එයා ඉන්න ආසම තැන, එයා වැඩ කරන තැනලු. මොකද එයාගේ පොඩි ෂොප් එකක් තියෙනවලු, දැන් අවුරුදු 10ක් විතර කරගෙන යනවා කියලා තමයි කිව්වේ. එයාගේ ජීවිතේ එයා අද ඉන්න තැනට ගේන්න එයාට උදව් වුණේ, එයාට උදව් කළේ මේ පුංචි කඩේ තමයි කියලා එයා කිව්වේ. ඉතින් මෙතන තමයි එයා ඉන්න ආසම තැන කියලා අපිට දේශප්‍රිය මාමඩල්ලෙන් කතා කරලා කිව්වේ. එතක මතක් කරන්න ඕනේ ශාන් කතා කරලා කිව්වා බස් කඩුවේ එයා ජීවිතේ ඉන්න ආසම තැන දැන් නම් ඉස්කෝලේ කියලා. ශාන් ඒලෙවල් කරන්න. ඉතින් දැන් ඒලෙවල් කරනවා කියලා කියන්නේ තව පොඩි කාලේ, 13 වසර කියලා කියන්නේ තව ඉතාම පොඩි කාලෙයි වාට ඉස්කෝලේ යන්න තියෙන්නේ. ඉතින් අර ඉස්කෝලෙන් අයින් වෙන්න ඔන්න වෙන්න තියදී තමයි අපිට තේරෙන්නේ දෙයනේ මේ ඉස්කෝලේ කොච්චර ෂෝක් තැනක්දනේ. මොකද ඉස්කෝලෙන් අයින් වෙන්න ඔන්න වෙන්න තියදී අපි දකිනවා සමාජ එළිය, සමාජ මොකද වෙන්නේ, මොනවද වෙන්නේ, කට්ටිය කොහොමදනේ අර එනකොටා ගන්න හොව දකිද්දි ඔය ඉස්කෝලේ යන පුංචි කතා බහනේ, පුංචි තරහ මරහ, ඒව එච්චර ප්‍රශ්න නෙවෙයි. මේ ඉස්සර ඉස්කෝල යන කාලේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඉස්කෝලේ බෑග් එකේ බර විතරයි. ඒ ලෙවල් කාලේ තින් ඔකත් නැහැ. ඔය විෂයන් තුනම සමහර වෙලාවට එක පොතේ ලියපු මිනිස්සු ඉන්නවා. ඕ ලෙවල් කාලේ විෂයන් 9ම එක පොතේ ලියපු මිනිස්සු ඉන්නවා. ඔව් අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ ගැන. එළවදවල් එකයි විනාඩි 36යි.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: प्रेम रेडियो
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
3: අනුග්‍රහය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහට බලා ගන්න.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දහවල් දෙකට.

වෙලාව දවල් එකයි විනාඩි 50යි හිතවතුනි. අපිට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕනේ අපිට කතා කරපු කට්ටිය මතක් කරන නිශානි අපිට කතා කරාල බූමුල්ල පැත්තෙන් ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපිට කතා කළා නිශාන්ත කෝර්ලිමෙන්. ඉතින් කෝර්ලිම් බේකරි සෙට් එකත් එක්කම සද්දරම් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ අපි. ඊට පස්සේ මතක් කරනවා සමන් මතක් කරනවා කහතුඩුව වර්ක්ෂොප් එකේ ඉන්න සද්දරම් අපි අහගෙන ඉන්නවා කියලාත් කිව්වා. එතක මතක් කරන්න ඕනේ අපිට කතා කළා කාංචන. කාංචන කතා කරේ මොරට මුල්ලෙන්. ඉතින් අපි කාංචනත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. එතක මැසේජ් කරලා තියෙන කට්ටියවත් මතක් කරන්නම්. අපිට මැසේජ් කරලා තියෙනවා මිහිරාන්. මිහිරාන් කතා කරලා මැසේජ් කරලා තියෙනවා අපිට. පොල්ගස්සෝ ඉදින් ඉතින් මිහිරාන්වත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. එතකම අනුරාධ මතක් කරනවා කෝට්ටෙන් අපි වහගෙන ඉන්නවා සද්දෙටම. එතකම අපි ලක්ෂාන්ත මතක් කරනවා පිළියන්දලින් අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. එතකම පියසීල මතක් කරනවා මහරගම් පැත්තෙන් සද්දෙටම අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා එයා ෂොප් එකේ ඉඳන්. එතකම මතක් කරන්න කියලා තියෙනවා අපේ නදී ඇතුළු ගාමන්ට් එකේ කට්ටියත් සද්දෙටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නේ කියලා මතක් කරන්න කිව්වා කියලා අපිට කිව්වා. මේ ඉදිරිය තමයි කට්ටිය අපිව අහගෙන ඉන්නේ. ඉතින් පුළුවන් ඉදිරිය හැමෝම මතක් කරා කියලා මම හිතනවා. ඉතින් අමතක වුණා නම් මට ඔන්න ඊළඟට සින්දු කැෆේ අරගෙන නිමේෂ ඇවිල්ලා තියෙනවා ළඟටම. එයත් එක්ක ඔයාට ලස්සන සින්දු අහන ගමන් සින්දු වල විස්තර අහන ගමන් වැඩි ලස්සනට කරගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හෙට දවස ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම හෙට කියලා කියන්නේ ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ කියලා කියන්නේ සුප්‍රීම් රේඩියෝ අහන කට්ටිය දන්නවා. රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙන දවස තමයි සුප්‍රීම් රේඩියෝ සිකුරාද කියලා කියන්නේ. ඉතින් හැම සිකුරාදම ආඩ පුළුවන් රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහනවාට කැමති සින්දුවක් අපෙන් ඉල්ලන්න පුළුවන්. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ සින්දුව ඔයාට දෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. වෙලාව දවල් 1 විනාඩි 52. තරුමල් කඩාගන්න මම යනවා හිතවතුනි. ඊගොල්ලෝ මහගෙන ඉන්න. සුබ දවසක් මං මැක්.

0: නෝනද වෙලාව දවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

දවල් දෙකයි විනාඩි 6යි දැන් වෙලාව. හයි බෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ඒ වුණ මම කියලා ගියානේ අද දවල් දෙක වෙනකොට හරියට මම එනවා කියලා කිව්වත් වගේ මම වෙලාවටම ආවා. මගේ නම් ඉතින් මෙහෙමයි, වචන නම් වචනයා, ඉතින් එනවා කිව්වොත් එනවම තමයි. රයිට්, ඉතින් ඔන්න සුපුරුදු විදිහට අපේ කැෆේ එක ඕපන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112-510-510ට. එහෙමත් නැත්නම් 0718යි 893-893ට ඔයාට පුළුවන් මට මේ පැත්තට WhatsApp message එකක් එවන්න. ඒ වගේම තමයි www.supremeradio.lk කියන අපේ වෙබ්සයිට් එකේ ඔයාට පුළුවන් මාව ඔන්ලයින් අහන්න. ඉතින් හවස 4 වෙනකන් ඔන්න අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් මං ළඟින්ම අද ඉන්න. එහෙනම් ඉතින් අපේ කැෆේ එක මේ විදිහට කැෆේ එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මතකතිව මාව අහගෙන ඉන්න ඕනේ හරියට. ඒ විතරක් නෙවෙයි, මේ පැතට කෝල් එකක් කරන්න, මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. දැක්කන තපොඩ්ඩේ මටත් පැටලෙනවා. තපොඩ්ඩේ මම කියන්නේ මේ පැත්තට කෝල් එකක් දාන්න, මේ පැත්තට මැසේජ් එකක් කරන්න කියලා. හැබැයි ඉතින් අවුලකුත් නෑ. ඒුණට ඉතින් අර නිකන් අවුල් වගේනේ. පොඩ්ඩක් තපොඩ්ඩේ මටත් පැටලෙනවා. එහෙම තමයි. රයිට්, එහෙනම් ඉතින් සින්දු කැෆේ මේ විදිහට මම පටන් ගන්නවා. දවල් දෙකයි විනාඩි 7යි දැන්. මං නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: වැඩි වෙලා, අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ,
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලව දවල් දෙකයි විනාඩි 16යි.
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
8: 89.1 89.3
2: Supreme Radio.

දවල් දෙකය විනාඩි 22යි දැන් වෙලාව. ඉතින් ඔන්න එකයි යනවා ඔයාව අතීතයට. 1978 නොවැම්බර් මාසේ 3 වෙනිදා ෆිල්ම් එකක් නිකුත් වෙනවා. මේ ෆිල්ම් එකේ නම තමයි අපේක්ෂ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ඩී. ප්‍රේමරත්න. එතකොට මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා කලින් අප අතරින් වියවුණු හෙලේ නිරි රැජින, මල්ලි ෆොන්සේකාත් මහත්මිය සහ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කනන්සූරිය මහත්මයා. මේ චිත්‍රපටයේ හරි ලස්සන සින්දුවක් එනවා. ඒ තමයි මේ සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා. ඉතින් මට හිතනවාද මේ සින්දුව ඔයත් එක්ක කතා කරොත් හොඳයි කියලා. මේ සින්දුව ඇවිල්ලා මේකේ ගීත වර්ගය විරහ සංවේදී ආදර ගීතයක්. ඉතින් මේ ගීතයේ තේමාව වෙන්නේ ආදරයෙන් බැඳුණු දෙන්නෙක් වෙන්වීමෙන් නැතිවන පාළුව සහ දුක. ඒ වගේම තමයි මේ ගීතයේ පදවලින් කියවෙන්නේ ආදරයෙන් බැඳුණු දෙන්නෙක් වෙන්වීමෙන් පස්සේ ඇතිවන පාළුව, ඒ මතකයන් සහ අහිමිවීමේ වේදනාව ගැන. ඉතින් මේ ගීතය අදට ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය පැරණි ආදර ගී අතරින් එකක් විදිහට සලකනවා. සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා, සඳත් හිරුත් අහසේ තනියම, ලෝකේ ලොකුම දේවල් වුණත් තනියම. ඉතින් මිනිස් ජීවිතයත් මූලිකවම තනිකමින් පිරෙලා. මේකේ සඳ සහ හිරු කියන්නේ සාමාන්‍යයෙන් එකිනෙකාට ආලෝකය සහ ජීවය දෙන වස්තුන්. ඒ දෙකම තනි වෙලා කියන එකෙන් රචකයා පෙන්වන්න උත්සාහ කරන්නේ ආදරය නැතිව ජීවිතේ හිස් වෙනවා, තමන්ගේ ආදරණීය නැතිව තනිකම දැනෙනවා, ලෝකයේම පාළුයි වගේ හැඟීම් අපිට දැනෙනවා. ඒ වගේම තමයි උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා, කලින් උතුර උතුරා ගලාගෙන ගියපු ගඟ අද සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහිල්ලා, සම්පූර්ණයෙන්ම වියලිලා ගිහිල්ලා. ඒ වගේම මේ ගීතේ අදහස ගැන මම චුට්ටක් කිව්වොතින්, මේ පදපේලි අදහස ගැන මම චුට්ටක් කිව්වොතින්, කලින් සතුටින් බලාපොරොත්තුෙන් පිරිච්ච ජීවිතයක් දැන් හිස් වෙලා, හැමදේම ඉවර වෙලා. පියමංකලා දෙදෙනෙක් සෙවණක් බලා, දෙන්නෙක් සෙවණක් සැනසීමක් හොයාගෙන ජීවිතේ එකට ගමන් කළා. ආදරය කරලා එකට ජීවත් වෙන්න හීන දැකලා අනාගතයක් හදාගන්න දෙන්නෙක් එකතු වුණා. පෙම්වතුන් දෙදෙනා එකට අනාගතයක් හදාගන්න හීන දැක්කා, හීන දකින්න. ආරක්ෂිත සතුට ජීවිතයක් බලාගෙන එකට ගමන් කළා. නමුත් ඒ බලාපොරොත්තු අවසානයේදී බිඳ වැටෙනවා. පැතුමන් බිඳී නිවසක් ඇතසුන් වෙලා. ඒ දෙන්න මැව බලාපොරොත්තු ඔක්කොම බිඳිලා, හදාගත්තු ගෙදරත් සුන් වෙලා ගිහිල්ලා. ආදර සම්බන්ධය කැඩිලා දෙන්නම එකට හිටපු ජීවිතේ හීන ඔක්කොම විනාශ වෙලා. ඉතින් මේක ඇත්තටම ගැඹුරු උපමාවක් පාවිච්චි කරලා තිනවා. ඒ තමයි නිවස. නිවස කියන්නේ ඔවුන්ගේ ආදර ජීවිතය, එහෙමත් නැත්නම් එකට ගොඩනගන්න හිටපු ලෝකය. ඒ වගේම සුන් වෙලා කියන එකෙන් අදහස් කරන්නේ සම්බන්ධය දැන් කැඩිලා සිහින විනාශ වෙලා කියන එක. සම්පූර්ණයෙන්ම කියනවා නම් ආදරයේ සුන්දර මතක, වෙන්වීමේ වේදනාව, නැවත නොලැබෙන කාලය ගැන දුක, තනිකම සහ අසරණ බව අඟවන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. උයනක් පිරි පිපිමල් ලද පර වෙලා, මල් වලින් පිරිලා තිබ්බ ලස්සන උයනක් අද මැලවිලා පර වෙලා ගිහිල්ලා. කලින් සතුටින් ලස්සනට තිබ්බ ජීවිතේ දැන් විනාශ වෙලා, කිසිම ලස්සනක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම තමයි විහගුන් ගැයූ කීවෙල් අද නැති වෙලා, කුරුල්ල සින්දු කියපු ලස්සන පරිසරය, ඒ හඬ දැන් නිහඬයි, සින්දු දැන් නැහැ. ජීවිතේ තිබ්බ සතුට, හිනාව, සංගීතය ඔක්කොම නැති වෙලා ඉතුරු වෙලා තියෙන්නේ පාළුව තනිකම විතරයි. මේ සින්දුවේ මූලිකම අදහස තමයි හිස් බව සහ අහිමිවීම කියන එක. ඒ වගේම කලින් තිබ්බ දේවල් සහ දැන් තියෙන දේවල් සංසන්දනය කරලා පෙන්නන්න කවිය උත්සාහ කරලා තියෙනවා. ඉතින් ස්වභාව ධර්මයේ ලොකු දේවල් වුණත් තනියම ඉන්නවා නම් මගේ ජීවිතයේ මේ විදිහට තනියම ඉන්න එක පුදුමයක් නෙමෙයි කියන එක අඟවන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය පද රචනය කරලා තියෙන්නේ ප්‍රවීණ ගේ පද රචක කුලරත්න ආර්යවංශයන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ ගීතයේ ගායනය. මේ ගීතයට තවත් විශේෂත්වයක් එකතු කරන මේ ගීතයේ ගායනය සම්බන්ධයෙන් මේ ගීතය ගායනා කරන යුවලගේ සුසංයෝගය නිසා. ඉතින් ඒ තමයි ලාංකීය සිනමා ගීතයේ සදාතනික හඬ පෞරුෂය මිල්ටන් මල්ලවරට සහ ඇන්ජලින් ගුණතිලක මහත්මිය තමයි ගායනා කරන්නේ. ඒ වගේම මේ ගීතය සංගීතවත් කරන්නේ, ඒකත් ඇත්තටම විශේෂයි, මොකද මේ ගීතය සංගීතවත් කරන්නේ ක්ලරන්ස් විජේවර්ධනය. එහෙනම් ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා ගීතය හන්න. අහගෙන ඉන්න හවස 4 වෙනකන්

0: 89.1 Supreme Radio.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී, කොරෝනා ගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔය ගන්න ටිකට් ටිකක් පොෂු විතර. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි, ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: නම්බර් 20
7: සායම් කීරිලි කොහේ කින්ද
6: නම්බර් 5
8: සාඩි කපල්සා කවි මැච් කියාරේ
9: සැටර්ඩේ weekend එක happening කරගන්න.
10: එතන බෙදා තුර ජනප්‍රිය සින්දු.
11: Oh god.
10: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
12: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
0: 89.1 Supreme Radio.
13: Supreme Radio.
0: Supreme Radio. Okay, Hunter. Okay, Hunter.

0: අලුත් මුවිස්තර
1: ආටිස්ට් ගොසිප්.
0: සංජය මාතුරි කියලා කියන්නේ 90 දශකයේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්නේ. ඉතින් ගොඩක් රසික රසිකාවියන් වගේම තමයි මාධ්‍යවේදීන් අතරත් ප්‍රචලිත කතාවක් තමයි මේ දෙන්නගේ කතාව. මේ දෙන්නා බඳින්නම හිටියා කියලා තමයි ඉතින් ඔන්න ඒ කාලේ නම් කතා වුණේ. කොහොම හරි සංජයගේ වෙනස් සම්බන්ධතා ගැනත්, ඒ වගේම තමයි විවාහය ගැනත් වගේම මත්ද්‍රව්‍ය සහ ශස්ත්‍රක්‍රියා ගැනත් මේ පුවත් නිරන්තරයෙන්මත් කියවුණා. ඉතින් ඔන්න ඒකත් හේතුවක් වුණා කියලා කියනවා මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවේ නවතින්න. ඒ වගේම තමයි තවත් සමහර කට්ටිය කියනවා මధుරගේ දෙමාපියනොත් මෙන්න මේ සම්බන්ධයට මේ සංජයගේ මధుරගේ රිලේෂන්ෂිප් එකට තරයේ විරුද්ධ වුණා කියලා. කොහොම වුණත් මත්ද්‍රව්‍ය චෝදනා සහ ශස්ත්‍ර චෝදනා වලට සංචු, එහෙමත් නැත්නම් අපේ සංචේ හිරගත වුණාට පස්සේ මාධුරි සහ මේ ඔවුන්ගේ අතර තිබ්බ මේ සම්බන්ධය නතර වුණා කියලා තමයි ඉතින් ඒ කාලේ පත්තර සංග්‍රහ ගොඩක් වාර්තා කරලා තිබ්බේ. සංචේ නිදහස් වුණාට පස්සේ වගේම තමයි සරගත වෙලා ඉන්නකොටත් ගිවිසුම් මස්සම් කරලා තිබ්බ චිත්‍රපට කිහිපයක රඟපාලා තියෙනවා. ඒත් ඒ කිසිමකට මේ දෙන්න ඊට පස්සේ එකට රඟපෑවේ නැහැ. කියන්නේ අර ඇග්‍රිමන්ට් ගහපු ෆිල්ම්ස් වලට විතරයි මේ දෙන්න එකට රඟපෑවේ. ඊට පස්සේ කිසිම ෆිල්ම් එකකට මේ දෙන්න එකට රඟපාලා තිබ්බේ නැහැ. ඒත් කවදාවත් දෙන්නට දෙන්න මාධ්‍ය ඉදිරියේ හෝ මාධ්‍ය දැනෙන්න හරි දොස් කියාගෙනවක්වත් හින්ට් පාස් කරගෙනවක්වත් එහෙම කිසිම දෙයක් ඔන්න අහන්නවක්වත් දකින්නවක්වත් අපිට හම්බුනේ නැහැ. අඩුම ගානේ ඇනුම් පදයක්වත් නැ දෙන්නගෙන් මාධ්‍යවේදී මේ ගැන ප්‍රශ්න කරද්දී ඒ දෙන්නම කලේ ප්‍රශ්න මගහැරලා ගිය එක විතරයි. කාටවත් අර කාටවත් හින් පාස් කරගෙන එහෙම මුකුත් මේ දෙන්නම කරේ නැහැ. ඉතින් බලන්න කොච්චර හොඳයිද කියලා නේද යති. ඉතින් මේ දෙන්න එකල රඟපාපු චිත්‍රපටි අතරින් අන්තිම වතාවට තිරගත වෙච්ච චිත්‍රපටිය තමයි මහාන්තා චිත්‍රපටිය 1997 අවුරුද්දේ. ඉතින් කාලේ ඔහොම ගෙවිලා ගියා. ප්‍රේමය වියලුනා. වියලුණු ප්‍රේමයත් එක්ක ඔන්න අලු වැලි දූවිලි ගසලා දාලා අලුත් ගස්වල දළු දාලා පීදුනා. මොකක්ද ඒ කතාව? දෙන්නගේ හිතේ තිබ්බ ආදරේ කාලයත් එක්ක මැකිලා යන්න ඇති කියලා තමයි ගොඩක් අය හිතුවේ. හැබැයි දෙන්නම තමන්ගේ වෙන්වීම ගැන කිසි කෙනෙක්ටවත් චෝදනා කළේ නැහැ. එහෙම තමයි සබෑ ප්‍රේමවන්තයෝ අන්න ආදර්ශයට ගනව නම් අන්න ආදර කතා. දැන් වර්තමානයේ තින් ඕක හත් පසිම වෙනස් නේද? අපේ මේ ජෙනරේෂන් එකත් එක්ක දැන් සමාජ ටිකක් වෙනස්නේ නේද? ඉතින් ඒ අතින් අන්න සබෑ ප්‍රේම

මයි මේ කලම් ෆිල්ම් එකෙත් මේ දෙන රඟපාපු චරිත දෙකත් අර තරුණ වියේ පෙම් කරලා ඒක අර එක් වෙන්න නොහැකි වෙච්ච පෙම්වතුන් දෙන්නෙක්ගේ චරිතයක් තමයි ඉතින් මේ කලම් චිත්‍රපටියෙත් මේ දෙනට කරන්න හම්බුනේ. කොහොමද මේගොල්ලෝ පස්සෙන්ට ඉන්ටර්විව් එකකට එහෙම කතා කරන්න ගියාම ඉන්ටර්විව් වලට මේ සංජේවයි මාධුරිවයි ගෙන්නලා තියෙනවා. හැබැයි එතකොට මාධුරි සංජේට කතා කරලා තියෙන්නේ සංජේ ජීවිතේට තමයි සංජේට කතා කරලා තියෙන්නේ. හැබැයි සංජේ කතා කරලා තියෙන්නේ මාධුරිට මෑම් කියලා. නේද රෙක්ස්පෙක්ට්. කලම් මූවී එක මතක් කරපු නිසා මොන මම ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ කලම් චිත්‍රපටියේ එන ලස්සනම ලස්සන ඇහෙනකොට නටන්න හිතන සෙඳුවා. ගල්මෝරේ පරදේසියා 2004 වෙනකන් මා වහගෙන ඉන්න කියලා මතක් කරනවා. අපි යනවා සෙඳුවා හන්ද.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: හරිනෙ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙන ගන්න සර්.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.

0: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patala gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
1: අනුග්‍රහය.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: 89.1 89.3

0: දවල් දෙකයි විනාඩි 49යි දැන් වෙලාව. කලින් අපි බොලිවුඩ් වලට ගියා. දැන් බොලිවුඩ් වලින් මම ඔයාව කොලිවුඩ් වලට එක්කගෙන එනවා. කාලය හරහා අපි පොඩි වෑයමක් කරමුද? කාලය හරහා පොඩි වැඩක් කරමුද ගිහිල්ලා? කාලය හරහා ගිහිල්ලා අපිට පොඩ්ඩක් අතීතයේ සිද්ධ වෙන්න තිබ්බ දෙයක් වෙනස් කරන්න පුළුවන් ගුණානම් ඔයා මොකක්ද මේ වෙනකොට කරන්නේ? ගොඩක් දෙනෙක් ගොඩක් උත්තර මේ පැත්තට එවයි නේද? අනේ මම ප්‍රශ්නයක් අහනවා. ඔයාට ඔන්න වරයක් හම්බ වෙනවා. ඔයාට ඔන්න බලයක් හම්බ වෙනවා. කාලය හරහා ගිහිල්ලා අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් වෙනස් කරන්න. එහෙම වුණොත් ගිහිල්ලා වෙනස් කරන්නේ ඔයා මොන දේද? 0718 893 893 WhatsApp message එකක් දාලා තියන්න බලන්න. එහෙම කරපු කෙනෙක් ඉන්නවා. එහෙම අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් වළක්වපු කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒ අපේ ඔරලෝසු මැකැනික්. Right, I think May 24 film එක ගැන තමයි මේ කියන්න යන්නේ. කොලිවුඩ් සුපිරි නරු සූර්යා විසින් ඔන්න ත්‍රිත්ව චරිත ත්‍රිබල් ඇක්ටින් කරපු ෆිල්ම් එකක් තමයි 24 කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ මාසේ 6, ඒ කියන්නේ ඔන්න ඊයේ දවසට අවුරුදු 10ක් සපිරෙනවා. දශකයක් සපිරෙනවා. 2016 මේ 6 වෙනිදා තමයි ෆිල්ම් එක රිලීස් කරන්නේ. ඉතින් ඔන්න 2026 මේ 6 වෙනිදාට අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සූර්යා විසින් තාත්තා පුතා සහ දුෂ්ටයා කියන මේ ප්‍රධාන චරිත තුනම රඟපානවා. සූර්යාට අමතරව සමන්තා, නිත්‍යා සහ සාරාන්‍ය, ඒ කියන්නේ මේක ආරාධිත රංගනයක්, ධනුෂ්ගේ අම්මා තමයි ප්‍රධාන චරිත විදිහටත් මේ ෆිල්ම් එකට එකතු වෙනවා. ඉතින් මේකේ වික්‍රම්, මේ ෆිල්ම් එක වික්‍රම් කුමාරගේ අධ්‍යක්ෂණයක්, ඒත් එක්කම AR රහමාන්ගේ තමයි සංගීතයෙන් හැඩවෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේ කියලා තියෙන විදිහට ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එකකින් ආසම වෙලා තියෙන්නේ මේකේ දුෂ්ටයාගේ චරිතෙට. මාමා නේද වෙන්නේ, තාත්තගේ සහෝදරයානේ, හතුරුකම් කරන්නේ, අර ඔරලෝසු හොරකම් කරන්නේ. ඉතින් ඇත්තටම ඒ කාලේ දැන් 2016 මේ ෆිල්ම් එක රිලීස් වුණේ සමහරක් වෙලාවට ෆෑන් බේස් එකට පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වෙන්නේ නැති මේ කන්සෙප්ට් එක. මොකද හරි අමුතු කන්සෙප්ට් එකක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ. පස්සේ කාලෙක සූර්යාගේ අසාධකත්වයත් එක්ක මේ ගැන අයමස්සරයක් කතා කරලා තියෙනවා. ඉතින් මේ සූර්යාගේ රෝලෙක්ස් කැමියෝ එක එන්න කලින් මේකේ රඟපාපු දුෂ්ට චරිතය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා. ඉතින් අදටත් රෝලෙක්ස් කියන කැරක්ටර් එක ආවත් මේකේ මේ ආත්‍රය, අර දුෂ්ට කැරක්ටර් එකේ නම, මේක වෙනමම ලෙවල් එකක කැරක්ටර් එකක්. ඒ වගේම තමයි මේකේ මේ අතීත කාලේ සිදුවීම් ගැන ගන්නකොට මේ අතීත කාලේ අරන් තියෙන විදිහට ඒකේ ආකර්ෂණීය විෂුවල් බියුටි එකක් තිබිලා තියෙනවා, සහ පරිසරයේ කලසුත් අර ප්‍රේක්ෂක හිත ඇදපද තබා ගන්න සමත් වෙලා තියෙනවා. හරි, දැන් බලමු මගේ ප්‍රශ්නෙට කීයෙන් කී දෙනෙක් උත්තර දෙයිද කියලා. අතීතයට ගිහිල්ලා වෙනස් කරන්න හම්බුනොත් මොකක්ද වෙනස් කරන්නේ? ප්‍රෝග්‍රෑම් එක ඉවරලා මම කියනවා මම මොකක්ද වෙනස් කරන්න කියලා. 12 විනාඩි 52යි දැන්.
1: Simbu Cafe.

0: ගුඩ් ඉවෙනින්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

0: ఉన్న అల్లుత్ మూవీస్ తరా
1: ఆర్టిస్ట్ గాసిప్.
0: මේ දවස්වල ඉන්දියාව කියලා කියන්නේ එක එක විදිහේ කතා පුවත් මවන තැනක් නේද? විශේෂයෙන්ම දකුණු ඉන්දියාව පැත්තේ. කොලිවුඩ් වලින් තමයි මේ කතාවත් එන්නේ, ටිකක් පරණ කතාවක්. හැබැයි මේක පොඩ්ඩක් දැන් කාලෙට තමයි මේක ඇත්තටම සම්බන්ධ වෙන්නේ. දැන් විජය අපි හැමෝම දන්නවනේ, තලපති විජේව, විජය ලවා ත්‍රිෂා පොඩි වැඩක් කරලා තිනවා. මීට කලින් ත්‍රිෂායි විජය ගැනත් එක එක කතා ගියා. කොහොම හරි ත්‍රිෂා ඔන්න විජය ලවා ස්ටාලින්ට ටොක්කක් කරලා තියෙනවා. මොකක්ද මේ කියන්න කතා වහගෙන ඉන්න මේ ගොසිප් එකක් කිව්වොත් ඉතින් මේගොල්ලන්ටත් වෙන මුකුත් තෝන්නෑ. රයිට්. 2007 අවුරුද්ද වෙනකොට කොලිවුඩ් වල ජනප්‍රියම නිළියන් දෙන තමයි ත්‍රිෂායි නයනතාරයි. ඉතින් ඔන්න උදයනිධි කියලා කියන්නේ, උදයනිධි ස්ටාලින් කියලා කියන්නේ ඇත්තටම දේශපාලනික පසුබිමක් තියෙන කෙනෙක්, ඒ දේශපාලනික පවුලකින් පැවතෙන කෙනෙක් තමයි උදයනිධි ස්ටාලින් කියලා කියන්නේ. කොහොම හරි 2007 අග කාලයේ වෙනකොට රෙඩ් ජයන්ට් මූවිස් කියලා චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පටන් ගන්නවා. ඉතින් මේකේ කරපු, මේ නිෂ්පාදන සමාගමෙන් කරපු පළවෙනි චිත්‍රපටය තමයි කුරුවි. මේ ෆිල්ම් එකේ රඟපෑවේ විජේත් එක්ක ත්‍රිෂා. ත්‍රිෂා එක උදේනිදි සමීප වුණේ ඔන්න ඔය ෆිල්ම් එක කරන කාලෙ. ඉතින් එතකොට ත්‍රිෂා කියලා කියන්නේ ගොඩක් ජනප්‍රිය නිළියක්. ඉතින් ත්‍රිෂාගෙන් ගොඩාක් උපදෙස් දැනගන්න, දැන් උදේනිදි කියලා කියන්නේ ආධුනික කෙනෙක්නේ. ඉතින් එයාට ගොඩාක් අවස්ථාව හම්බුණා ත්‍රිෂාගෙන් ගොඩාක් වැදගත් දේවල් මේ ඉන්ඩස්ට්‍රි එක ගැන දැනගන්න. හැබැයි ඉතින් 2008 මැයි මාසේ ආපු කුරුවි ලොකු සාර්ථකත්වයක් ලැබුවේ නැහැ. කොහොම හරි 2009 ඔක්තෝබර් වල ආපු ආතවන් තමයි දෙවන නිෂ්පාදනය වුණේ. ඉතින් මෙන්න මේකනම් ලාභ ලැබුවා. ඊට පස්සේ උදේනිදි තුන්වෙනි නිෂ්පාදනයට ත්‍රිෂාව සම්බන්ධ කරගන්නවා. ඒ තමයි මන්මදන් අම්බු. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා තමයි කමල් හසන්. මේකේ බජට් එක උනේ කෝටි 50ක්. ඒ කාලේ සිනමාවේ හැටියට මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්, ලොකු ගාණක්. කොහොම හරි ඔන්න දැන් තමයි මේ කාලේ වෙනකොට ත්‍රිෂාගේ උදේනිදි අතරේ පොඩි ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලාත් එහෙම මෙහෙම කටකතා ගිහින් තියෙනවා. ත්‍රිෂා කියලා කියන්නේ ඕපු දූප වැඩිය ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ත්‍රිෂා එයාගේ පවුලේ ගමනන කෙනෙක්නේ. හැබැයි තින් ස්ටාලින් ෆැමිලි එකට නම් මේක ලොකු ප්‍රශ්නයක් වුණා. 2010 දෙසැම්බර් මාසේ ඉරගත වෙච්ච මනමදන් අම්බු කියන ෆිල්ම් එකත් සාර්ථක වුණේ නැහැ. මේ ෆිල්ම් එකත් අසාර්ථක වුණා. ඊට පස්සේ ත්‍රිෂා දැන් එයාගේ නිෂ්පාදකවරයානේ උදේනිදි කියලා කියන්නේ. උදේනිදිගේ හිත හදනවා චිත්‍රපට කියන්නේ. ඉතින් ඔහොම තමයි, සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා. අපි තව එකක් කරපො සමහර විට මේකේ පාඩුව අපිට එකෙන් කවර් කරගන්න පුළුවන් වේ වගේ කතා කියලා. කොහොම හරි උදේනිදිගේ හිත හදන්න සහ උදේනිදිට ධෛර්යය දෙන්න ත්‍රිෂාට පුළුවන් වෙනවා. කොහොම හරි ඊට පස්සේ ඔන්න ත්‍රිෂා එක්ක තුන්වෙනි පාරට චිත්‍රපටයක් කරන්න උදේනිදි සැරසෙනවා මේ වෙනකොට. එතකොට තමයි ඔන උදේනිදිගේ තාත්තා සීයා පොඩ්ඩක් කලබල වෙලා උදේනිදිට බැලලා තින, මොකද්ද මේ විකාර නිකන් සරිණාස්ති කරන්න එපා. අනික ඔයා ඊයේ ගැණු ළමයා ගැන දැන්නත් කඩකතා ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඕක නිසා ඔයාගේ අනාගත දේශපාලන ගමනට කෙල්ලක් වෙන්න පුළුවන් කියලා ඔන්න උදේනිදිගේ සීයා දොස් කියලා දෙනවා. ඉතින් උදේනිදිගේ සීයා කියලා කියන්නේ සිනමා කර්මාන්තය ගැන ලොකු අදහසක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් එයා හිතේ මේ ත්‍රිෂා වැරදි උපදෙස් දෙනවා කියලා. ඉතින් අර මේ ස්ටෑන්ඩර්ඩ් ස්ටඩි එකක් තමයි තිබිලා තියෙන්නේ. අර නිලියක් එක්ක ප්‍රේම කිරීම අනාගත කීර්තියට හානියක් වගේ දෙයක් තමයි ඉතින් කියලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි උදේනිදිගේ තාත්තා ත්‍රිෂාට කවල් එකක් දාලා කියලා තියෙනවා, ඔයා අපේ පුතාත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. කොහොම වුණත් කමන්නේ යත් එක තියෙන ඇයි හොඩයිකම් නවත්තන්නේ, එයාගෙන් ඈත් වෙන්න වගේ කතාවක් කියලා කොහොම හරි ත්‍රිෂාට හොඳටම දොස් කියලා තියෙනවා. දැන් ත්‍රිෂා මොකද කරන්නේ? කලබල වෙලාද නැහැ. ත්‍රිෂා කිසිම කලබලයක් වෙලා නැහැ. හැබැයි ඉතින් මේ වෙලාවේ ත්‍රිෂාගේ පැත්තේ හිටගෙන තරම් උදේනිදිට හිත ශක්තිමත් වෙලා තිබ්බෙත් නැහැ. ඉතින් එයාට තිබුණා නේද මේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග්, මේක වැරදි වැටහීමක්නේ. ඉතින් මේක නිවැරදි කරන්න. හැබැයි ඉතින් එයාට ඒකට අවස්ථාව හම්බුනේ නැහැ. එයක් පොඩක් අවස්ථාවාදී වුණා වගේ එකක් තමයි වුණේ. කොහොම හරි 2011 මුල් කාලේ වෙනකොට මේ සිද්ධිය ඉතින් ඒ කාලේ මාධ්‍ය ඉතින් දන්නේ නැද්ද වාර්තා කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ත්‍රිෂාටත් ගොඩක් අපහසුතාවලට අපහසයන් වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මොකද ප්‍රාන්තයේ ප්‍රබලම දේශපාලන පවුලක් තමයි මේ ස්ටාලින් පවුලේ කියලා කියන්නේ. කොහොම හරි 2011 පස්සේ උදේනිදි පටන් ගන්නවා එයාගේ නිෂ්පාදනවලම රඟපාන්න. ත්‍රිෂා පෙර පරිදිම ඉතින් එයාගේ විදියට ගමන යනවා. ඉතින් ඔන්න ඕක තමයි අතීත කතාව. ඔන්න දැන් තමයි අපි වර්තමානෙට එන්නේ. 2024 වෙනකොට තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති M.K. ස්ටාලින්, ඉතින් නියෝජ්‍ය මහ ඇමති උදේනිදි ස්ටාලින් පෙබරවාරි වෙනකොට දේශපාලන පක්ෂයක් හදන්න විජේ ඔන්න අපේ විජේ තලපති විජේ ඇමති තරගෙට ඔන්න ඡන්දෙට එනවා. ඉතින් එදා සිද්ධ වෙච්ච අගෞරවයට රිටර්න් එක දෙන්න ඔන්න දෛවය ට්‍රිෂාට අවස්ථාවක් නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඇයි විජයට උදව් කරනවා. ඒ වගේම තමයි මේ දැන් අර ස්ටාලින්ගේ පක්ෂයේ කට්ටියත් දැන් ඇයට අපහාස කරනවා මේ හින්දම. ඉතින් ඒත් එදා වගේම තමයි. ඉතින් ඇය නම් මේවා ගණන් ගන්නෑ කොහොමත්. කොහොම හරි 2025, ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ මාර්තු මුල විජය ට්‍රිෂා එක්ක එකට විවාහ උත්සවයකට සහභාගී වුණා. එතකොට ඡන්ද කැම්පේන් එකක් මේ හැමදේම පොඩි මේගොල්ලන්ගේ ට්‍රික් එකක් කියලා තමයි කියන්නේ. කොහොම හරි ට්‍රිෂා එයාගේ Instagram stories වලත් එක එක ඉංගි දාලා ඉතින් stories upload කරලා තියෙනවා. ඉතින් මේ ඉංගි හරහත් කොහොමයි ට්‍රිෂාට අපහාස ඇවිල්ලා තියෙනවා ගොඩක්. කොහොම හරි ඉතින් ට්‍රිෂාගේ රසිකිනුත් ඒකෙන් මේකෙන් කොහොම හරි විජේගේ පැත්තට තමයි නැමුනේ. ඉතින් එදා කෝල් කරලා පුතාගෙන් ඈත් වෙන්න කියපෝ ස්ටාලින්ව මහා ඇමති පුටුවෙන් ඈඩ් කරලා දැම්මා. එදා පවුලේ වැරදි මත නිවැරදි නොකරපු උදයනිදිවත් ඔන්න දේශපාලන යාගේ දේශපාලන සිහිනත් ඔන්න ට්‍රිෂාට බොද කරලා දාන්න පුළුවන් වුණා. ඉතින් එයා එදා දේශපාලන අනාගතය ගැන හිතලා ට්‍රිෂාව දුරස් කරානේ. අද විජය එකතු වෙලා ට්‍රිෂා ඒකට රිටර්න් එක දුන්නා. අම්මේ කතාවේ දිග ඔන්න ඔහොම තමයි වැඩේ උනේ නේද. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ ඕකට තමයි.

0: ප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සුව බර අඟහරුවාදා
3: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
8: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: අද මට මේ වැඩේ කරන්න බෑ. මූඩ් එකක් නෑ. මේ හැඟීම් තමයි ඔයාව පස්සට අදින හතුරෝ. හිත කියන දේම කරන්නේ නැතුව හිතට නියෝග දීලා පාලනය කරන්න පුරුදු වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: අන්න නැවැත්තුවා. මම කිව්වන හෙමින් යමු කියලා.
1: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
2: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
2: ගින්නන් සර්.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema ude 7ta
4: The welcome show.
6: අනුග්‍රහය
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හනහට බලා ගන්න.
9: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

හවස තමයි වෙනාඩි 35යි දැන් වෙලාව. ඔන දැන් මේ දවස්වල ඇත්තටම අපිට මාර රස්නයක් තියෙන නේද? දවල්ට රස්නේ. ඔන්න දැන් මේ පොඩ්ඩක් පොඩ්ඩක් වහින්න පටන් අරන් තියෙනවා. දැන් එනම් අපිට හොඳටම වැස්සා. අකුණුත් ගහනවා. ඉතින් මට හිතෙන ෂුට්ටක් දැන් කාලගුණේ වෙනස් වෙන නිසා ඒ ගැන පොඩ්ඩක් ඔයාව දැනුවත් කරලා තිබ්බොත් හොඳයි කියලා නේද? මොකද අපි දැන් එහෙම යනවා, ගමන් බිමන් යනවා. එතකොට කෝකටත් හොඳයිනේ අපි කල් තියාම පරිස්සම් වෙලා යනවා නේද? ඉතින් ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානයේ තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. මධ්‍යම සබරගමුව ඌව උතුරුමැද වයඹ දකුණ බස්නාහිර නැගෙනහිර පළාත්වලට ඒ වගේම තමයි වවුනියාව දිස්ත්‍රික්කයටත් ඇතම් ස්ථානවලට සමහරක් ස්ථානවලට දවල් එකෙන් පස්සේ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමකුත් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා අකුණු අනතුරු අවම කරගන්න කියලා තමයි අපේ නිලන්. ඒ වගේම ගිගුරුම් සහිත වැසිත් එක්ක ඒ ප්‍රදේශවලට තාවකාලිකව තද සුරන් තත්ත්වයකුත් ඔන්න ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක නිසා අවදානමට පෙර සූදානම හොඳයි. ඒක නිසා අවදානමක් ගන්න කලින් පෙර සූදානම් වෙලා ඉන්න. ලෑස්ති වෙලා ඉන්න. රෙඩි පිටින් ඉන්න. කොහේරි ගමනක් ඉවනක් හවස්වර යන්න තියෙනවා නම් කුඩයක් අතතිව යන්න. කලින් කලැතුව යන්න. මොකද දැන් අපේ කට්ටිය සමහරක් වෙලාවට වැඩකට යන තියෙනවා නම් හතරට ඉන්න ඕන නම් ගෙදරින් යනවානේ තුනා මාට විතර. එහෙම එපා පොඩ්ඩක් කලින් යන්න. එතකොට වේකින් යන්න ඕනෙත් නෑනේ. වැස්සට පස්සේ පාරවල් ලිස්සනවා. ඊට පස්සේ එතන තවත් අනතුරු වෙනවා. ඒක නිසා හොඳම දේ අනතුරු අවම කරගෙන ඔයත් පරිස්සම් වෙලා අනිත් අයවත් පරිස්සම් කරගන්නයි ඕනේ. යන්න තියනවා නේ කොහරි ගමනක් කල් තියා යන්න. වේලස්නින් ගියා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඔයාටම තමයි හොඳ වෙලාවත් ඉතුරු වෙනවා. ඒ වගේම තමයි දැන් වැස්සත් එක්කම තද සුළං ඇති වෙන්න තියෙන නිසා චුට්ටක් බලන්න අවට ඔය ගෙදර වහලවල් වලට එහෙම අතු බරවිලා නැමිලා තියෙනවා නම් ඔය අතු වහාම කපලා ඉවත් කරන්න නැත්නම් හොලගත් එක්ක ඔය කොහෙන් කොහෙන් කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. ඒක නිසා නිකම් බොරුවට අපි රිස්ක් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඒක නිසා පෙර සූදානම තමයි වැදගත් වෙන්නේ. මේ දේවල් ටික පොඩ්ඩක් බලන්න සැලකිලිමත් වෙන්න අකුණු අනතුරු අවම කරගන්න කියලා තමයි ඉතින් වාගෙන් නැව වතාවක් මතක් කරලා ඉල්ලන්නේ පරිස්සමෙන් ඉන්න. රයිට්. එහෙනම් ඉතින් අපි යනවා සින්දුවක් අහන්න. මම ඉතින් හවස 4 වෙනකම් මේ පැත්තේ ඉන්නවා. 0112 510 510 ට කෝල් එකක් දෙන්න පුළුවන් ඔයාට. එම නැත්නම් 0718 8993 8993 ට WhatsApp message එකක් දාන්නත් ඔයාට පුළුවන්. එරංගම යනවා සින්දුවක් අහන්න. හවස 3 වෙනාඩි 38යි දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මතක් කරන්නම් හවස තුනයි විනාඩි 46යි.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: විත් ආශි.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: 89.1 89.3

0: Sindhu Cafe.
1: සෙකයි දැන් වෙලාව ඉතින් ඔන දවල් දෙකේ ඉඳලා කතා ගොඩක් කියනවට හරි මහන්සි යන්න තමයි ලෑස්ති වෙද්දී ඒක නිසා බය වෙන්න එපා අද ගියාට හෙට එනවා මම දවල් දෙකට හෙට කියලා කියන්නවා දන්නු අපේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ වගේ හිතේ තියෙන සින්දුව හෙට අපි ඔයාට දෙනවා රෙඩි වෙලා ඉන්නවා කැමති සින්දුව හෙට මගෙන් ඉල්ල ගන්න ආශිය වෙලා ඉන්නේ හවස හතරේ ඉඳලා රෑ හත වෙනකම් ඔයත් බලන් ආශිත් එක්ක ටෙම්පටවුනා ගින්න සතුටින් පරිස්සමින් නාදරෙන් ඉන්න මම නිමිෂා.

0: රටකින්න හායිගිලන්න අන්ඩ පා මං ඇවිල්ලයින්නේ. දැම් වෙලාව කියද. හතරයිනේ හරි හතරයි පටන්ගමු.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: down.
1: Hatter, hatter.
0: කොහෙද යන්නේ? චිත්තක් බලන්න මාදෙස බලන්න මාදෙස යන්න එපා යන්න එපා මාව හණ්ඩෝනි මාව හණ්ඩෝනි මම ඉන්නවා අවසහය වෙන කංගේපත්ෙන් ඕකේ දැන් අද පටන් ගන්න හදන්නේ සුපුරුදු විදිහට ටෙම්පෝ ටවුන් අද සින්දු දෙන දවසක් ගන්න මේ හෙට තමයි අපි සින්දු දෙන දවස හැබැයි සින්දුවට එකතු කරගන්නවා සුපුරුදු විදිහට හරිද අද දවසේ පුරාවට අපි කතා කරනවා අපේ නායකතුමා ගැන කවුද නායකතුමා ගැන එකපාරට බය වෙන්න පුළුවන් බය වෙනවද නැහැ බය වෙන්න එපා අපේ නායකතුමාට ජය වේවා තලපදා අනේ විජේ දිනලන්න එයා ලස්සන ප්‍රොරොන්දු ටිකක් දුන්නානේ නේද ඒ අතරින් මම වඩාත්ම කැමති ප්‍රොරොන්දු තමයි යාගේ ලොකු හීනයක් තියෙනවා කච්චතිය දූපත අනේ ඉන්දියාවට පවර ගන්නවා කියලා ඒ හිතාගෙන ඇති ඒ ඔන්න නිවාඩු පාඩු වලට ඇවිල්ලා ඔන්නම් ওই දින් පොඩි ටුවර් එකක් දාලා යන්න පුළුවන් තලපතාට අපි කතා කරමු අද දවසේ පුරාවට තලපතා ගැන තලපතාට තලපති විජේ ගැන කතා කරනවා සහ කච්චතිය දූපත ගැනත් කියන්න ගොඩාක් කතා තියෙනවා ඉතින් ආගෙන ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාට හව සහාය වෙනකන් මේ පැත්තට එන්න පුළුවන් 0818893893 WhatsApp number එක තියෙනවා සුපුරුදු විදිහට. ඒ වගේම මගේ සුපුරුදු TikTok live එක ඔන්නකේ යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා live එකට යන්න කියලා මතක් කරනවා. ඒ වගේම call එකක් දෙනවා නම් mic off කරපු වෙලාවට call කරන්න 0112 510 510 hotline එකට කියලා. හරිද? එහෙනම් ඉතින් ඒ එක්කමත් එක්ක මතක් කරලා අහගෙන ඉන්න කියලා මතක් කරලා මම පටන් ගන්නවා මෙන්න මේ විදිහට. Tempo Town. Mangashi, Suba Sandeva, Koyata.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
2: අනුග්‍රහය.
4: සුබ දවසක්.
2: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
8: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න. Tempo Town Aashiyekka.
1: Right, වලාව හවස 7:00 විනාඩි 16යි. තලපති. සිනමාවෙන් දේශපාලනයට ආ විජේගේ ජයග්‍රහණය. පූජා හෙඩ්ගේ පූජා හෙඩ් කියන්නේ කවුද? එයාතර මේ ඉන්දියන් කොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පිනියක්නේ. එයා දැනගෙන හිටියද කියලා මට පොඩි සැකයක් ඇති වුණා එකපාරට. මේ තලපති විජේ. ඇත්තටම එයාගේ නම මේ තලපති විජේ නෙමෙයි නේද? දාගත්ත නමක් නේ තියන්නේ. එයා බොරුවට ඒ නම දාගෙන තියන්නේ. මේ ජෝසප් විජේ තමයි එයාගේ නම. හරි. මේ තලපති කියන එකේ තේරුම තමයි කමාන්ඩ කෙනෙක් වගේ. එහෙම නැත්නම් පාලනය කරන කෙනා. එහෙම නැත්නම් අණ දෙන කෙනා තලපති කියලා කියන්නේ. හා හා ඔයා දාගත්තට කමන්නේ නැහැ. දැන් ඔය අණ කපන්න වෙයි. අණ දෙන්න එන්න පා ලංකාවට ඒ වාරිද? හරි, ඒක තමයි වැත්තකින් තියමු. මේකයි කතාව. හේද? දැන් ඔය දකුණු ඉන්දියා සිනමාවේ සුපිරි දරුවක් තමයි විජය. එහෙම නැත්නම් තලපති විජය කියලා කියන්නේ. අපි හැමෝම දන්නවානේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ලැබපු මේ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකට නිලි පූජා හේ එයා කියලා තියෙනවා. මේ කියලා තිබ්බේ නෑ. එයා අර කලින් වීඩියෝ එකක පොඩි මේ අර දාලා තිබ්බ එක මම දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා තිබ්බා. විජයගේ දේශපාලන ආගමනය සහ ජයග්‍රහණය පිළිබඳව එයාට මේ පොඩි මේ අනාවැකියක් ඒ දවස්වල එයා දීලා තිබ්බා. හරිද? ඒක උනේ අර ජනනයාගම් කියන ෆිල්ම් එක ෂූට් කරන අතරතුර පූජා හේ එයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ දාලා තිබ්බා. මේ ඒ දෙන්න රංගනයෙන් දායක වෙන ජනනායගම් චිත්‍රපටයේ රූගත කිරීම අතර අර සිදු වෙන හාස්‍ය සිදුවීමක් රූපගත කිරීම කරනකොට එක අර රූපගත කිරීම වෙනුවෙන් හදලා තිබිච්ච මේ එක පුවරුවක මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා සටහන් කරලා තිබ්බා. ඒක පෙන්නලා මේ පූජා අත දිගු කරලා පෙන්නනවා මේ විජේ තමයි කියලා. ඉතින් පූජා පොඩි ප්‍රෙඩික්ෂන් එකක් දීලා තිනවා විජේ දිරනවා කියලා තමිල්නාඩු මහ මැතිවරණයෙන්නේ. අනේ වෙලාවෙදි නිකන් විජේ ලැජ්ජාවෙන් එම්බ්‍රිලා මූණ වහ ගන්නවා. හරියට මං TikTok live එකේ ඉන්නවා වගේ. මේ විජේ සර් දිනනවා කියලා පූජාක්ක දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මේ අපිට නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. දිනුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දිනපෙක අපිට සතුටුත් නැහැ, දුකකුත් නැහැ. 아무තුවෙන් කියලා අපිට වාගෙන එහෙම සෙලිබ්‍රේට් කරන දෙයක් නැහැ. දිනුවට කමක් නැහැ. කච්චතේව ඉල්ලගෙන එන්න එපා. තලපතා. අපි ආට සුබ පතනවා. කොහොම වුණත් ඔයා තමිල්නාඩුවට දීපු පොරොන්දු ඉටු කරගන්න. එහෙම නැත්නම් මුළු ඉන්දියාවෙම අර සාමාන්‍යයෙන් කතාවට කියනවා මුළු ඉන්දියාවෙම තියෙන වැසිකිළිය තමයි තමිල්නාඩු ප්‍රාන්තයේ කියන්නේ කියලා. ඒකේ ඉන්න මිනිස්සුන්ට මේ ඇත්තටම හරියට වැසිකිළියන්නවත් තැනක් නැහැ. ඔයා මේ අපේ කච්චතේව අල්ලගන්න කලින් ඒ මිනිස්සුන්ට වැසිකිළි ටික හදලා දෙන්න. ඒ ඇති, ඒ හොඳටම ඇති. හරිද? දැන් තමිල්නාඩුවේ ඇත්ත කතාව තමයි කඩේකට කන්න ගියත් කෝප්පේ පිඟාන කරයන් ඕනේ. ඉච්චරට මේ අර يعني ඒ තමිල්නාඩුවේ ගිහිල්ලා තියෙන කට්ටිය දන්නවා. ඉතින් සමහර අය මට බනී. සමහර අය ඉතින් ඒක ඇත්ත කියලාත් කියයි. කෝප්පේ පිඟාන පව අරන් යන්න ඕනේ කඩේකට කන්න ගියත්. හරිද? ඒවා බන ඒ පැත්තට යන්න ඕනේ. හරිද? ඔයා ඡන්ද දිනුවේ මිනිස්සුන්ගේ හිත දිනාගෙන. ඒ හිත දිනාගත්තේ මේ ඔයා 아무තු මැජික් එකක් කරලා නෙමේ, ෆිල්ම් වල රඟපාලා වීරයෙක් වෙච්ච නිසා. කැමරාව ඉස්සරහා. ඉතින් සැබෑ ජීවිතේ ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලා ඔයාලට දැන් තේරෙයි. මේ ගොන් කතා කියන්නේ නැතුව කච්චතේව ඉල්ලන්න මේ කච්චතේව කේ ඉල්ලෙන්නේ නැතුව මේ ඔයා ඔයාගේ රටේ තියෙන ටොයිලට් ටික හදාගත්තා නම් හොඳයි. ප්‍රාන්ති තියෙන ටොයිලට් ටික. හරිද? මේ එහෙම නැත්නම් මට ඔයාලට පොඩි යෝජනාවක් කරන්න ඉතනවා. අපේ මේ අපේ යාපනයේ පැත්තේ ඉන්න මන්ත්‍රී කෙනෙක්. හරිද? අන්න එයාවත් ඔයාලඟට ගත්තර කමන්නේ. මොකද අපිට මෑන් එන ඉසර දෙයක් නම කියන්න බෑ මට කවුද කියලා. හරි කරදරයක්. හරි ගොන් කතාවක් කියනවා. මේ ජැකට් නැතුව මූද යනවා, එක එක ගොම් පාට් දානවා. ඇත්තටම එයාවත් ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ රටට මෙටම ගැලපෙනවා. හරිද? සෝෂල් මීඩියා පැත්තක මම මේ කියන්නේ කවුරු ගැනද කියලා මේ ඔගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ පොඩ්ඩක් හොයලා බලන්න එයා ගැනත්. එයා එකපාරට ගොම් පාට් දානවා. අන්න එයාව නම් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. කච්චතිව් ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා. ඉතින් වැඩක් නැති වැඩ ඒවට කියන්නේ. මේ ඇත්තටම තලපති විජය කියන්නේ ශ්‍රී ලාංකිකයින්ට කිසිසේත්ම නුපුරුදු චරිතයක් නෙමෙයිනේ. අවුරුදු ගානක් තිස්සේ එයා දන්නවා. ඉතින් මේ එයා හරි පොරක්. ඒ කියන්නේ හොඳ දක්ෂ නළුවෙක්, රංගන ශිල්පියෙක්. මේ එයා හදපු අර ටීවී කේ පක්ෂය හරහා 2026 තමිල්නාඩු මේ මහා මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේ තමිල්නාඩුවේ මහා මැති පුටුවට වාඩි වීමත් එක්ක අර ඊට කලින් හිටියේ එම්ජී රාමචන්ද්‍රන් මට මතක විදිහට සහ ජයලලිතගෙන් පස්සේ තමිල්නාඩු සිනමාවෙන් බිහිවෙච්ච දැමැන්තම දේශපාලන භූමිකාව බවට විජේපත් වෙලා තියෙනවා. දැන් ඉදිරියේදී මොනවා කරයිද කියන එක තමයි බය තියෙන්නේ. ඒ වුණාට ඉන්දියාවේ කට්ටිය බය වුණාට අපි නම් පුතේ ඔයාට බය නැත. අපි බය නැත. අපිට ඔයා වැඩක් නැත. ඔයා අපිට තලපතෙක් පමණය. වැඩේ සෙට් වෙලා කට්ටියට දෙරුණාට යා කියලා ජයසේකරවා හරියටම හරි මම TikTok live එකේ ඉන්න කට්ටිය මගේ කතාවට ඌණ පූර්ණ ලබා දෙනවා. බොහොම ස්තුතියි ඔඩියන්ස්. අයස් චන්දර thank you. ශලීන්ටි සිල්වා WPR තිල්ල කට්ටිය ගොඩක් TikTok live එකේ ඉන්නවා. මේ වෙලාවෙ එකතු කරගන්න බෑ මං යනවා. මේ වෙලාවේ අපේ තලපති විජේ වෙනුවෙන් ගීතයක් දෙන්න ඉන්දියාවේ ගීතයක්. සින්දුවක් දාලා නටන්න සතුට සමරන්න විජේ අයියා. අපි මේ සමරන ඔයාලා වෙනුවෙන් මෙන්න සින්දුව. සුප්‍රීම් අපි වාඩ දෙනවා.

0: විසියාට අයි වෙලාබ විධ ප්‍රශ්න මට යොමු වෙනවා. කච්චතේ ඉන්දියාව එකක්ද?
1: ඉන්දියාව එකක් තිබේ.
0: කච්චති ඉන්දියාවෙන්න කෝ කච්චති වරුදු ගානතිස්ස අපේ රයිට්. එතකොට එම නැත්නම් මොකද අහලා තිබ්බ තව එක්කෙනෙක් ප්‍රශ්නයක් යොමු වෙලා තිබ්බ පොඩ්ඩක් කියන්න. මම ප්‍රශ්නය කියන්නේ විජේට හෝ ඉන්දියාවට කච්චති වවෝ ගන්න පුළුවන්
1: කෙහෙල් මල
0: දෙයි අපි. ඕ ශ්‍රී ලාංකිකයෝ කියලා කියන අපිට අයිති වෙච්ච දශමයක්වත් අපි කාටවත් දෙන්නෙත් නෑ. අපිට අයිති නොවෙන දෙයක් වුණත් අපි කාටවත් දෙන්නෙත් නෑ. ඒවා අපිට උපතින් අපිට සුරුවිරුකම් හම්බෙලා තියෙන. හිතාගෙන ඇති තලපතා අපෙන් ගන්න. රයිට් එක තපස්ස කියන්න අහන්නකො. මේ වෙලාවේ TikTok live කියන කට්ටිය එකතු කරගන්නයි හදාන්න යන්නේ. කට්ටිය ගොඩාක් ඉන්නවා. මට එකතු කරගන්න බැරි වෙයි. මොකද කමෙන්ට්ස් ගොඩාක් උඩට ගිහිල්ලා තියෙන. දැන් පේන කමෙන්ට්ස් මං කියාගෙන යන්නම් පත්මි. අද තමයි මං හිතන්නේ මගේ live එකට first time ආවේ. මේ වෙලාවේ කට්ටිය ගොඩාක් ඉන්නවා. පත්මින්නි Kuwait වල ඔයාව ගොඩාක් ආදරෙන් මුලින්ම එකතු කරගන්න. දිලුෂ ඉන්නවා ඔයාව. ඒ වගේම චමින් දය කතරගමින් ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. තරුව ඉන්නවා. ඒ වගේම ඇඹිලි පිටියේ මගේ හිතවතා ෆිට් එක ආදරයට ගියානේ රුවා කියලා. රුවන් ලක්මාල් ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ජයලත් කුමාර ඔයාව. Hey girl, how are you? කියලා අහලා තියෙනවා මේ ඉම්රාන්. එයාගේ ඉස්සරහට මම මට කියන්න බෑ. ඒක TikTok live එකේ ඉන්න කට්ටියට පේනවා. Thank you. හොඳින් ඉන්නවා. භාග්‍ය ආවව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. සාෂ ඔයාව ඒ වගේම පූර්ණිමා සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආඩ විශ් කරනවා. අද දවසේ ඔයාගේ බර්ත්ඩේ එකට ali wish you happy birthday wishes from Supreme Radio Tempo Town by Ashi. Okay. මං සංකෝවවත් මතක් කරනවා ගායන් විජේසූරිය මේ වෙලාවෙ ඉන්නවා. ඒ වගේම එරා ඉන්නවා. ඔයාවත් මතක් කරන්න ඕනි. දනා හිටියා Kuwait වලින් එයාත් ඉන්නවා. එයා ගියා දැන් ගිහලා එන්නම් කියලා. සම්පත් ඔයාව ඒ වගේම සුරේෂ් ඔයාව මදුරිකා වීරක් වැඩි ආදරේ ඩාලින් ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම මට මතක යොහන්සා සම්පත් යොහන්සට කියනවා මම යොහන්සාවත් එකතු කරගත්තා. යොහන්සා ඉන්නවා නම් මට හයි එකක් දාන්න. හරි. තව කවුද ඉන්නේ කියලා ටක් ටක් ගාලා කිව්වොත් හොඳයි. මහි අඹන් පොළ මට කතා කරලා කිව්වා අපේ මහි අඹන් පොළ පොඩ්ඩක් ඉන්න ලියාගත්ත තැන හොයාගන්න බෑ මට. මාර සීන් එක කොහෙද මන් ලියාගත්තේ? මහි අඹන් පොළ මට මැසේජ් එකක් දැම්මා. මාස් ගාමන්ට් එකේ කිරින්ද වැල සෙට් එක මමාව සද්දට මහගෙන ඉන්නවා කියලා. බොහොම ස්තුතියි. නුවා ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕයි. නුවා ඉන්නවා නේද? අකිල ජයන්ත සුප්‍රීම් ටීවී එකේ අසංක මහතා ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. අසංක මහතා ඔන්න එකතු කරගත්තා සුප්‍රීම් ටීවී එකේ. රයිට්. ඉෂානි සඳමාලි ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම ශාමලි MDK ශාමලි නේද? යස් ඩාලින් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඉෂානි සඳමාලි එකතු කරගත්තා. මොකද අනේ එකතු කරගත්තේ නැත්තේ. සංජු ඉන්නවා Kuwait වලින් ඔයාවත් මතක් කරනවා. එහෙමනම් අපි යන්න හදන්නේ පොඩි නම් ස්ටෙප් එකක් අහන්න. මොකද කියන්නේ? හරි. මෙන්න සින්දුව.

0: වයක තමයි කඳුල නවතින්න සිනහව මතු කරගන්න එන්න ඕනි. ඉතින් සුප්‍රීම් ටෙම්පෝ ටවුන් පැත්තට දැන් වෙලාව 7:45.
1: සුබ දවස.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: ඇයි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
5: Travel with Supreme.
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
5: Number 20.
8: සායම් කිරිලි කොහේ කින්දු.
5: Number 5.
9: සාඩි කපල්සා කවි මැච් කියාරේ.
5: Saturday. වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
6: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
10: Oh God.
6: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
5: Supreme Radio. Super Hits 20 with Hasita.

0: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩි NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
3: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.

0: අපිට ටිකට් දෙකක් ජුවැලට.
1: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ.
0: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
5: හයි බෝතියන් සන්තෝෂ්.

0: මැණික නිසා තමයි ඉතින් ගම දිලෙන්නේ. මැණික නිසා තමයි සුප්‍රීම් දිලෙන්නේ. අමතක කරන්න එපා. ඒ මම දන්නද වෙලාව කීයද කියලා? හවස 5යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Hatton.
1: Hatter, hatter.
2: වෙලාව හවස 5යි විනාඩිය 1යි. අනේ අපි ප්‍රශ්න විසඳ ගමුද? හා. සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්න විසඳන එක තමයි හොඳ. Right. මගෙන් කෙනෙක් අහලා තිබ්බ කච්චදේව ඉන්දියාවේ කද්ද කියලා. මං කොහොමද අනේ ඒක දන්නේ? මගෙන් අහන්නේ දෙයියාමතුනේ මාර ප්‍රශ්න නෙවෙයිවා. Right. මේ සඳහා දිය හැකි කෙටිම සහ පැහැදිලිම පිළිතුර නැත යන්නයි. මා සොයාගත් තොරතුරු වලට අනුව. අයන් සොයන්න දෙයක් නැහැ. ඉන්දියාව විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලඥයින් නිතරම තර්ක කරන්නේ මේ බ්‍රිතාන්‍ය සමයේ මේ කවුද රාමන්නේ රාමන්ටවත් මේ වර්තමානයේ රාමනාදන්පුර පාලකයාට අයත්ව තිබිච්ච බව තමයි මේ කච්චතිව් කියන දූපත. හරිද? ඒක ඔප්පු කරන්න බ්‍රිතාන්‍ය සමයේ ඉඩම් බදු ලේඛන පෙන්වලා එතකොට එක එක විගඩන් ඒ කාලෙත් නටලා තියෙනවා. හරිද? හැබැයි 1921 දී කොළඹදී දීපාර්ශික සාකච්ඡාවක් පවත්වලා ලංකාව සහ ඉන්දියාව අතර විවිධ මතවාද පැවතිලා තිබිලා තියෙනවා. මේ කච්චතිව් දූපත ගැන අදීය ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපේ ගෙවල් වල ප්‍රශ්න වගේ තමයි. මේවා අදීය ප්‍රශ්න නෙමෙයි ගෙවල් වල ප්‍රශ්න වගේ තමයි විසඳ ගන්න බැරුව ඉඳලා තියෙන කාර්යයක් තිස්. හරිද? මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනාවේ 1974 ජූනි මාසේ 26 වෙනිදා. මේ තමයි අගමැතිනිය සිරිමාව බණ්ඩාරනායක සහ ඉන්දියා අගමැතිනි ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කළ ඓතිහාසික ගිවිසුමෙන් තමයි මේක වෙනස් වෙන්නේ. හරිද? ඒ කාලේ අර ඉන්දිරා ගාන්ධි මැතිනියට අවශ්‍ය වුණේ නැහැ ශ්‍රී ලංකාව එක්ක තියෙන මේ අසල්වැසි මිතුදම මේ පුංචි දූපතක් හින්දා පළුදුර කරගන්න. හරිද? ඒ නිසා මේ සමුද්‍රීය සීමාව ලකුණු කරනකොට කච්චදීව දූපත නිරවුල් ඓතිහාසිකින් ශ්‍රී ලංකාවට හිමි වුණා 1974 ජූනි මාසේ 26 වෙනිදා. ඊට කලින් මේ ලංකාවේ ප්‍රබලම සාක්ෂි වුණේ 1800 ගණන්වල ලන්දේස් යුගයේ අඳින සිතුවම්වල ලද සිත්‍රියමක 1960 දී අර ශ්‍රීමත් ජේම්ස් එමසන් අර ලියපු සිලෝන් කියන පොතේ තිබිලා තියෙනවා මේ කච්චතිව් පැහැදිලිවම ලංකාවට අයත් දූපතක් විදිහට අර වර්ණ ගන්වල එක තියෙනවා. ඒක තම Google කරොත් බලුවත් බලන්න පුළුවන්කම තියෙනවා. මේ ඊට පස්සේ 1976 දී අසන් කළ මේ අනික් ගිවිසුම ඒ කියන්නේ දෙරටේ අනන්‍ය ආර්ථික කලාප වෙන් කරන අතර ඒ අනුව කච්චති වාශිතව මසුන් නැල්ලීමට ඉන්දිය දීපරයන්ට තිබිච්ච ඓතිහාසික අයිතියද සම්පූර්ණයෙන්ම අහේසි වුණා අහෝසි වුණා. අන්තර්ජාතික නීතිය යටතේ අද වන විට කච්චතිව් කියන්නේ 100%ක්ම ශ්‍රී ලංකාවට අයිති භූමියක් කියලා තමයි කියන්නේ. අපි ඒක දන්නවා. ඒක කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවද? අපි දැනුවත් කරන්නද? තලපති අයියා, තලපති අයියා දන්නේ නැද්ද? දන්නේ නැහැ. මේක 100%ක්ම ශ්‍රී ලංකාවට අයිති දූපතක්. හරි? මේවා අපි දන්න උනාට අපේ ජනාධිපතිතුමා දන්නවද? ආ දන්නවා. හයිට ඔන්නක තමයි කතාව. ඒ නිසා කවදාවත් හිතන්න එපා කච්චතිව් ඉන්දියාවට අයිති දූපතක් කියලා. ඒවා ඉතින් කීන තමයි. හරි. මේ ගලවපු දත් ගාන අහන්න එපා දැන් මෙතන ලයිව් එකේ. පොඩ්ඩක් ඉන්න. ගලවපු දත් ගාන කතාවත් එක්ක විස්තරේ කියන්නම්. දත් ගලවුවාගේ මම එකපාරට කල්පනා කරන මොකක් ගැනද ඔය කියන්නේ? රයිට් මට ලස්සන කවියක් එවලා තියෙනවා. දිනන්න බැරි විජේ ඔබට ආශි එක්ක හැපි. අනනේ දිනන්න බෑ විජය ඔබට ආශි එක්ක හැපි. අපි මොකටද දාගන්නේ අනුන්ගේ ඔය තොප්පි. ලංකාවට අත තිබ්බොත් රසිකයෝ එයි කිප්පි. ගණන් ගන්නෙ නෑ අපි නම් වැටකට නැති ගප්පි. එහෙම කියන්නේ පානපුරේ ජගත්. තැන්කියු ජගත්. තැන්කියු ඈ අවස්ථාවට ගැලපෙන නියම කවියක් එවලා තියෙනවා. අපි ගමනේ වැදාට ඉතුරු ටික බාර කරනවා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහනට බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 දුදේ 10ට

0: Jumbo Town with DJ Ashi.
1: වෙලාව හවස පහයි විනාඩි 16යි TikTok live එකේදී අපේ සෙට් එක එකතු කරගන්නයි හදන්නේ MBK මේ වෙලාවේ TikTok live එකට ආවා ඩිලාන් සාවා නීෂා ඉන්නවා නලීෂියා වලින් ෂුඩු ඉන්නෝ ෂුඩු අඩේ කාෂ් ඇවිල්ලා ඉන්නවා කාෂ් ඉන්නේ බ්‍රිතාන්‍යයේ සිට යාට ෆොටෝ එකක් ගන්න right thank you so much hiru tattoo avat adare matak karanno ni nuwa thank you nuwa harsha thank you so much avat matak karanno ni එතකොට අපි දිනා ඉන්නවා දිනාව දෝහ කටාරවලින් කරගන්නට ආදරණීය භාර්යාව එකතු කරගන්නවා මම නාල්නීවත් අනේ දිනා thank you so much දිනා okay නවංජනා ඔයාවත් එකතු කරගන්න ඕනි නැත්නම් ඉතින් බෑනේ තව කවුද ඉන්නේ ඩිලාන්ස් මං කිව්වනේ ඔයාව right අනේ නුවන් හින්ති සින්දුවත් දෙන්නයි හදන්නේ චමින්ද කතරගමින් right චමින්ද කතරගමින් ඔයාගේ මැසේජ් එක මම බලනවා අනිවාර්යෙන් right okay ඉශානි සඳමාලිත් කියලා ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනි කියලා අනිවාර්යෙන් හින්දි සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරගෙන ඉන්නේ නාලිනි ඔයාවත් එක්ක උතර ගත්තා thank you කියන කරුණාකරලා මදුෂාන් හේෂාන් සමාවන්න මාරම පටලැවිලා මොකද්ද පටලැවිලා මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මදුෂා හේෂාන් මොකක්ද පටලැවිලාද නැන්නේ මම පටලවල කිව්වද කාගේ හරි මම ඔයාලට මැසේජ් එකක් දැම්මා ආ දිල්ෂාන් හරි අනිවාර්යෙන් ආයෙ උතර කරගන්නවා යරි අනිවාර්යෙන් අනේ ඉතින් දවිත් අයියා සින්දුවකට හිඳ සින්දුවකට එකතු කරගන්නවා ආඩම්බරයි බැලුව මනම් නස්කේ නොත් වංක වැඩක් ආදරෙන් වාවත් එකතු කරගන්නවා රයිට් දිනා දිල්ෂාන් අපිව පේන්නේ නැහැ කියලා කියන්නේ දිල්ෂාන් ආයෙ පාරක් කියන්නේ ඔය දැන් දිල්ෂාන් ආයෙත් කිව්වා මම දිල්ෂාන් ආයෙත් කිව්වා දිෂාන් ඉතින් රවන්න එපා මම ඕවා දැන් හය පාරක් විතර කිව්වා මොකද්ද මේ කියන්නේ දෙයි හාමුදුරනේ හෙන්නේ නැද්ද මංගේ කියන එක මේක මාර ප්‍රශ්නයක් වුණානේ දිල්ෂාන් ඇහුණද නැද්ද දිල්ෂාන්ව එකතු කරගත්තා මම හරිද ඉතින් මේ පැත්තෙන් ඉන්න රශ්මික ඇවිල්ලා හොරණ ඉඳලා මැසේජ් එකක් දාලා දිනවා අක්කි ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනි කියලා රයිට් ඉතින් දෙන්නම් අනිවාර්යෙන් රුවන් ලක්මාල් දැන් ඉන්නවනේ දැන් ඇහුණේ දැන් ඇහුණා එච්චරයි වෙන්න ඕනි රයිට් හින්දි සින්දුවකට කැමති කට්ටිය එකතු කරගෙන යන්නයි හදන්නේ ඉක්මනටම සින්දුවට කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා දැන් හවස 5 විනාඩි 18යි

0: වෙලාම දක්වනවා හවස 5:26.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ma udey 7ta
4: the welcome show
0: anugrahaya
5: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutrayya nlp hadahana obath adama nlp hadahana balaganna

වෙලාව කියද දන්න දැන්තමයි හොඳම වෙලාව හවස පහය විනාඩි තිස් සයයි. ඉතින් අපිට මොකද නේද? රයිටරේ ඉන්දියාව ලංකාවෙන් උදුරගන්න හැගහගෙන ඉන්න පුංචි දූපත කච්චදීව් අක්කර 285යි. ඇයි මේකට මෙච්චර වලිකන්නේ? අනේ අඩුම තරම් බොන්න වතුර ටිකක්වත් නැති දූපතක් මිනිස්සු ජීවත් වෙන්නෙත් නෑ. 1774 දී අර කලින් කිව්වා වගේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ තිබුණු රාජ්‍ය තාන්ත්‍රික මොළයෙන් ලංකාවට මේ දූපත සිංහක්කරව ලියාගත්තනේ අපි. නැත්නම් ඉතින් අනේ මන් දන්නේ මොකටද? අනේ මන් ද මොනාටද මන් දන්නේ මේක කන්න පුරගන්නේ. හරිද, ඉන්දියාවේ මේක උදුර ගන්න හදන පළවෙනි රහස තමයි මට හිතන විදිහට, මන් දන්න විදිහට, මට හිතන විදිහ නම් අදාල නෑ මේ ඒ වච්චර වැදගත් දේවල් වෙයිනේ. මේකේ මේ දූපත අවට තියෙන මුහුදු කලාපය, මේ මුහුදු කලාපය තමයි ලෝකේ තියෙන වටිනාම ඉස්සෝ සහ මුහුදු ආර තියෙන්නේ. හරිද, ඉතින් මේ ඩොලර් මිලියන ගාණක් වටිනකමක් තියෙන මත්ස්‍ය සම්පතක් මෙතන තියෙනවා. ඉන්දියාවේ ධීවරයෝ ඩොලර් දාලා මේ මත්ස්‍ය සම්පත නැති කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේකට ෆයිට් කරන්නේ පළවෙනි කාරණාව. දෙවෙනි රහස තමයි මට හිතන විදිහට අයක අදාල නැහැ. මට හිතන දේ අදාල නැහැ ළමයි. හරිද, දෙවෙනි රහස තමයි කච්චදී වයිති කාවේරි ද්‍රෝණියට. හරිද, කාවේරි ද්‍රෝණිය කියන්නේ අනාගතයේදී තෙල් සහ ස්වභාවික ගෑස් නිදි මතුවෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන තැනක්. මේ දූපතේ අයිතිය තියෙන අයට මේ මුහුදු සම්පත්වල අයිතිය කොහොමත් ලැබෙනවානේ. ඔන්න ඕක නිසා වෙන්නත් ඕනේ සමහර විට මේ දඟලන්නේ. හරිද, මේ දූපතේ තියෙන්නේ එකමක ගොඩනැගිල්ලයි. ඒ තමයි ශාන්ත අන්තෝනි දේවස්ථානය. වාර්ෂික මංගල්‍යට ඉන්දියාවෙන් වගේම ලංකාවෙන් බැතිමතුන් දහස් ගණන් යනවා, එකතු වෙනවා. එතකොට මේ ඉන්දියාවෙන් එන අයට ෆ්‍රී වීසා ගහ ගන්න පුළුවන්. ඒක අපේ අපේ කිව්වම හා නැද්ද? ඒ විතරක්ද මේ අපේ මේ නේවියකට පෝක් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කරන්න තියෙන හොඳම උපාය මාර්ගික ස්ථානයක් තමයි මේ දූපත කියලා කියන්නේ. ඉතින් තමිල්නාඩු ප්‍රාන්තයේ චන්දේ කාලේට අපේක්ෂකයෝ මේ දූපතේ ඉල්ලලා කෑ ගැහුවට කච්චතිව් කියන්නේ අපේ රටේ ආර්ථික මර්මස්ථානයක්. මේවා ඉතින් ගොඩක් අය දන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා එහෙම දන්නවද? දන්නේ නැහැ. දන්නවා. එතුමාන දැන්න කියන්නේ නෑ, එතුමා දන්නවා රයිට්. ඉතින් ඔන්න ඕක තමයි කච්චතිව් වලට ඔච්චර පොරකන්න හේතුව. මේ විජේට හරි ඉන්දියාවට හරි කච්චතිව් අපව ගන්න පුළුවන්, ගන්න පුළුවන් කෙහෙල් මල හිතේ ඇති නැත. ඉන්දියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රාන්ත මහා ඇමතිවරයෙකුට ජාත්‍යන්තර දේශ සීමා හෝ දේශී විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. ඒකයි ඇත්ත කතාව. එයා ප්‍රාන්ත ඇමති කෙනෙක් විතරයි. ප්‍රාන්ත මහඇමති වෙච්ච පරේට ජාත්‍යන්තර දේශ සීමා ගැන හරි විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හරි තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම නවදිල්ලියේ මධ්‍යම රජයේ විෂයක්. අනික අතර ගත්තහම නවදිල්ලියට උනත් මේක ආපහු හරව ගන්න ප්‍රායෝගික හැකියාවක් නැහැ. 2014 දී ඉන්දියාවේ හිටපු නීතිපති මුකුල් රෝතාගේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියලා තියෙනවා ඓතිහාසික කතාවක්. කච්චතිව් ශ්‍රී ලංකාවට පැරුණේ 1774 ගිවිසුමකින්. ඒක ලෝකයම පිළිගන්නවා. අද ඒක ආපහු ගන්නව නම් ගන්න වෙන්නේ ශ්‍රී ලංකාවත් එක්ක යුද්ධයකින් විතරයි කියලා. ඉන්දියාවට මං හිතන විදිහට අපි වගේ කුඩා දූප ඒ වගේ කුඩා දූපතක් වෙනුවෙන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා ලංකාවත් එක්ක යුද්ධයකට යන්න අවශ්‍ය වෙන එකක් නැතුව ඇති නේද? ඒවා වැඩක් නැති කතා. ඕවා ඉතින් අර ඡන්දේ ගන්න අපේ රටෙත් එහෙම කට්ටිය ඉන්නවනේ නේද? ඒ කියන්නේ ඔය වගේ සුරංගනා කතා කියනා ඉතින් එහෙම කතා කිව්වා කියලා අපි එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඔන්න ඔකයි කච්චතිව් කතාව සහ තලපතාගේ කතාව. තලපතා රයිට්. අපි යන්න හදන්නේ. එහෙනම් කතාව අහගෙන ඉඳපු අපිට බොහොම සූදී යන්න හදන්නේ කියලා කියන්නේ

Yes. අද අපේ නවංජනාගේ පොඩි අක්කගේ බර්ත්ඩේ එක අක්කගේ නම තමයි ලක්ෂිකා අනුරාධි. ලක්ෂිකා අනුරාධි ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා විෂ් කරනවා. සුප්‍රීම් රේඩියෝ අහන කට්ටියයි TikTok live එකේ ඉන්න කට්ටියයි. ඕකේ. Thank you කියන්න පැටියෝ මට. ඉඩි ඉඩි ඉඩි right ඉඩි ඔයාවත් එකතු කරගන්නවා. එතකොට ආයිබුවන් සුබ දවසක් වේවා. කාගේ නමක්ද කියන්න ඕනි. රයිට් රයිට්. හරි හරි. නම කිව්වා. එහෙමනම් අපි යන්න හදන්නේ සින්දුව අහන්න. විශේෂයෙන් අපේ කුමුතව එකතු කරගන්න. කුමුතා කියන්නේ දවල් 12 සිට හවස 2 දක්වා ලන්ච් බ්‍රේක් කරන අපේ මැක් අයියා. එඩි එඩි වැරදුනා. එඩි එඩි. එඩි. ජෝර්දාන් ඉඳලා හගෙන ඉන්න

0: ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා. උදේම යමු සත්‍යාරයක්.
3: Travel with Supreme.
4: සතියේ දවස් පහේම.
5: The Welcome Show අහන්න.

රයිද වෙලාහම සුපහයි වනාඩි පනහයි හෙමන අද තවසට ටැම්පටව නිවර කළම යන්න හදන්න බොහොම ස්තුතියි වාහගෙන හිටියට අවල්ලන්ට බොහොම ස්තුතියි මම යනවා. එමන් ටික්ටක් ලයිවගේට පහමදනට මේ වෙලා ම බලාගරන කටියට බොහම සූති එම සුන දශමයකෙන් අසුන දශමතුනෙන් සුපින් ඩිය හරනට බොම සූතියි හට හවස හතරට හම්බම හට සිකරාද දවස ෆයිඩෙරික්වස්ේ ඔන්න හෙට වාඩ පුලොන් සිදු ඉල්ලන්න මගේ හෙට දවසේ වායිල්ලට සිදු පරිමදෙන් ට්‍රයි කරන එන හට හවස හතරට අපි සෙට්‍ර මුක්කින්ගෙන් නං සුභරාචියයක් මං ආශී ආදරේ හමූතවා.

0: සුබසන්දෑවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema ude 7ta
5: the welcome show
3: anugrahaya
6: suba dawasak
3: aluth vela
7: pahasu vela
8: tagi wedi vela
9: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandale
0: 89.1 89.3 divaina pura sisara

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා.
7: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ගින්න සර්.
0: 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: Number 20
2: සායම් කීරිලි කොහේ කින්දෝ
1: Number 5
3: සාඩි කපල්සා කවි මැච් කියාරේ
4: Saturday weekend එක happening කරගන්න
5: එදා බෙදා තොර ජනප්‍රිය සින්දු
6: Oh god
5: එක දිගට එක පැනට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
4: Supreme Radio Radio Super Hits 20 with Hasita
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
9: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: සුබ දවසක්
10: අලුත් වෙලා
11: පහසු වෙලා
10: තැඟි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: 89.1 89.3 Supreme Radio

0: නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රි 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

0: විග්‍රහය.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සතුට හිතෙන කාරණා වගේම දුක්බර කාරණාත් අපේ ජීවිතය අපිට හමු වෙනවා. ආදරේ නාමයෙන් අපි මේ හැම හැඟීමක් තුළින්ම දෙයක් ඉගෙන ගන්නවා. ඉස්සරහට යද්දී අනාගතය තනාගන්නේ අතීතයේ සිදුවුණු මතකයන්ගෙන් කියලා මමත් ඒ දේ පිළිගන්නවා. අතීතයේ සිද්ධ වෙච්චේ කාරණා තුළින් තමයි අපි අනාගතයට යන්න වර්තමානයේදී පාඩමක් ඉගෙන ගන්නෙ. හරි සුන්දර කාරණාවක් ඒක. හදවත්වල තියෙන දේවල් තවත් කෙනෙක්ට කියන්න ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ඒකට තමයි අපි ඉන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. අදත් සුපුරුදු පරිදි ආරම්භ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ආදරය ගැන ආදරින් කතා කරන ඩ්‍රීම් නයිට්.
1: අතීතයේ සිද්ධ වෙච්ච සමහර දේවල් ඇතුලේ ඒ මතක වෙන ගුලි වෙලා තනි වෙලා ඉන්න එක නෙවෙයි හසිත ජීවිතය කියන්නේ. ඔයා කියපු විදිහටම අතීතයෙන් පාඩම් ඉගෙන කෙනා වර්තමානයේදී අනාගතයට යන්න අපි අපේ ගමන හදාගන්න එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඇත්තටම ආදරය ඇතුලේ මේ කාරණාව හරිම වැදගත්. අපි අතීතයත් එක්ක ඉන්නවද වර්තමානයේදී අතීතයේ වෙච්ච වැරදි හදාගෙන ආදරෙන් අනාගතයට යන්න මුණ දෙනවද කියන කාරණාව අපි හැමෝටම හරිම වැදගත්. ඉතින් අදත් ආදරය ගැන ආදරෙන් කතා කරන්න, මේ වගේ කතන්දර ගොඩාක් කතා කරන්න අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාට පුළුවන් ඔයාගේ ඔය හිතේ තියෙන ආදරේ මේ පැත්තට කතා කරලා කියන්න. 0112 510 510ට. එහෙමත් නැත්නම් පුරුදු විදිහටම එවන්න පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් 0118 89 83 83ට. ආදරෙන් අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්තියන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: Supreme Lifestyle සතියේ දවස් පහේම උදේ 10ට
7: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 Supreme Radio.
1: මනිෂ, අපි වහගෙන ඉන්න අයගේ දවස සුභ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
2: හහ්.
1: ඉතින් ඔයාගේ පොන්චි රුපියල් 40කට ඔයාගේ මුළු දවසම, දවසක් විතර නෙමෙයි, හැම දවසක්ම සුන්දර කරගන්න, හැම දවසක්ම සැබෑ කරගන්නවට හැකියාවක් තියෙනවා. ඔයාගේ හීන තියෙනවා නම් ඒ දවස්වල ඔයා පෙළ ගහලා තියෙන හීන ඔයාට පුළුවන් හැබෑ කරගන්න.
2: හහ්.
1: ඉතින් ඒ ක්‍රමයේ තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයි තමයි සුබ දවසක් ලොතරැයි. ඔන්න ඉතින් අලුත් වෙලා, පහසු වෙලා, තෑගි වැඩි වෙලා ඉතින් මේ ලොතරැයි තියෙන්නේ. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන, සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාව මතක් කරන්න ඕනේ. සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් ඇදුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වට දිනන හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක්, සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2,500ක් විතරක් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. තව විශේෂ කාරණාවක් තියෙනවා, ඒ ගැන මනිෂා කියයි.
2: අනිවාර්යයෙන්ම හසිත, දැන් ඔයා මතක් කරපු ත්‍යාග රටාවට අමතරව සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන ත්‍යාග අංකය පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් හිත හිත ඉන්නේ නැතුව ඔය කඩේට යනකොට, එතකොට ටවුන් එකට යනකොට අනිවාර්යයෙන්ම රුපියල් 40ක් වියදම් කළා සුබ දවසක් ලොතරැයි මිලදී ගන්න අමතක කරන්න එපා. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් ඔයාට හඳුන්වල දෙන්නේ ඔයා වෙනුවෙන්මයි.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන Dream Night Supreme Radio.

0: ආදරය ගැන අපි ඕන තරම් කතා කරන්නවා. ට්‍රීම් නයිට් තියෙන්නෙම ආදරය ගැන කතා කරන්න. ඇත්තටම හසිත, මට දැනෙන විදිහට සැපේ ආදරය කියලා කියන්නේ මං හිනාවෙන්නේ ඔයා නිසයි කියන එකට වැටියා. ඔයා සතුටින් ඉන්නකොට මට හිනාවෙන්න පුළුවන් කියන තැනට ළඟාවෙන්න හිත හදාගන්න එක තමයි මම හිතන විදිහට සැපේ ආදරය කියන්නේ. හැබැයි හසිත, සමහර අහිමි වීම ඇතුලේ මේ වගේ ප්‍රාර්ථනා අතටත් අනන්ත අප්‍රමාණ තියෙනවා. සමහර විට තාමත් හිත කෑ ගහලා අඬනකොට ඒ කඳුළු අතරිනොත් අපි එයාව තාමත් හොයනවා, අපි එයාට තාමත් ආදරය කරනවා. ඉතින් ඇත්තටම සැපය ආදරය කියන්නේ මං හිනා වෙන්නේ ඔයා නිසයි කියන එකට වැටියා. ඔයා සතුටින් ඉන්නකොට මට හිනා වෙන්න පුළුවන් ඒ මේ ලෝකේ ඕන තැනක ඔයා හිටියත්.
1: තමන් ආදරය කරන කෙනාගේ සතුට තුළින් තමන්ගේ සතුටක් තීරණය කරන්න පුළුවන් කියන්නේ. ආදරේ නාමෙන් අපිට කරන්න පුළුවන්, අපිට විඳින්න පුළුවන් හොඳම දේ එක. හිතුවේවත් නැති වැස්සක් වගේ මගේ ජීවිතයට ඔයා ගොඩ වුණේ. හුස්මටත් වඩා ඔයා මට ලං වෙලා මම ඔයාට ආදරය කළේ. මගේ ජීවිතේ හැම දෙයක්ම පාහේ මග හැරගෙන මට තේරෙන්නේ නෑ මම අඬන්නද නැත්තං හිනා වෙන්නද කියලා. අනේ මන්දා, සැබෑ ආදරේ මේකද? කමක් නෑ. ඔයා ලියා ගියපු කඳුළු නවකතාව මම අදටත් හෙටටත් කියවාවි. ඒ ආදරණීය හැඟීමෙන්ම.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්නවා දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න, ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
4: 89.1 89.3 Supreme Radio.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: හසිත අත්ත විට සරු කරගන්න එතකට සිහෙන ජීවිතේ ලංකරගන්න. නියත ධනයෝග අපිට ලබාගන්න අපි කොච්චරනම් කැමති දහසද?
1: අනිවාරෙන් අපිට මේ දෙවල් ලැබෙනවනම් අපිට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද නේද?
0: ඉතින් නියත ධනයෝග අපිට හම්බ වෙන්නේ අපේ හඳහනේ තියෙන විදිහටනේ. ඉතින් ඔන්න අපේ හඳහන වෙනස් කරගන්න පුළුවන් තවත් හඳහනක් ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තමයි එනිල්බී හඳහන ලොතරැයි පත. ඉතින් අනිවාර්යයෙන්ම 2026 වර්ෂය ගැන මතක් කරන්න ඕනේ. 2026 වර්ෂයේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් 4 සහ 5 සුපිරි ත්‍යාගලාභීන් 2 බිහි කරේ මේ ගිය අප්‍රේල් මාසේ. රුපියල් 139කට වඩා වැඩි 4 සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10 දිනුම් මැදපු එනල්බී හඳහනෙක් 1469 දිනුම් වාරෙන් හඟුරංකිත ප්‍රදේශයේ එනල්බී අලෙවි නියෝජිත එබි වීරසූරිය මහතාගේ ටිකට් පත්ගුණෙන් හොන බිහි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි 133කට වඩා වැඩි 5 සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 24 දිනුම් මැදපු 1478 දිනුම් වාරෙන් බත්තිගම ප්‍රදේශයේ එනල්බී අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත්ගුණෙන් හොන බිහි කර ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා හසිත.
1: අනිවාර්යෙන් මුළු දිවයිනේම නන්දෙසටම මුදල් තෑගි රැසක් ලබා දෙමින් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශාස්ත්‍රයටත් ඔන්න දායකත්වය ලබා දෙන්න හඳහන් ලොතරැයිය මූලිකත්වය අරගෙන තියෙනවා. ඔබට අනගි අවස්ථාවක් මේක. ඉතින් මේ අනගි අවස්ථාව උදා කරගන්න වැඩ කරන්න තියෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කරන NLB හඳහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.

පළමු හොරාවේ අවසානයට අපි මේ විදියට ඇවිත් ඉන්නේ. ලස්සන කතා බහක් අපි කරගෙන යන ගමන් ඉද්දී අද දවස සතුටට වඩා විරහව කියන දේ අපිට වැඩියෙන් දැනෙනා වගේ හැඟීමක් මට දැනෙනවා මනිෂා. ඉතින් අද දවසම සාමාන්‍යයෙන් අපි විරහව ගැන වැඩියෙන් කතා කරන්න තමයි මේ හිතාගෙන ඉන්නේ. ඒක නිකම්ම අපිට ඇඟට ඇවිත් තියෙනවා. ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. අපි ගොඩාක් කතා කරනවානේ ආදරයේ සතුට පැත්ත ගැන. අපි ගොඩාක් අවධානය දෙනවා අඩුයි ආදරයේ දුක හිතෙන පැත්ත ගැන. ඉතින් අපි ලෑස්ති අද දවස පුරාවටම සතුට හිතෙන කාරණා වගේම ආදරයේදී දුක හිතෙන කාරණා ගැනත් කතා කරන්න. ඒ දුක හිතෙන කාරණා තුළින් සතුට අපි ආයෙත් හොයාගන්න. එන්න මේ පැත්තට. අලුත් හොරාවකට යන්න මේ ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. මෙහගෙන ඉන්නේ Supreme Radio, Dream Night.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
3: පිටරට උදවියමයි හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio

0: අපි හැමෝගෙම ජීවිත හරිම පුදුමාකාරයිනෙ හසිතා. මකන්න බැරි අකුරු මැතින් නොනෙවති පෙරලෙන ජීවිතේ පිටු අතරින් කොච්චර අපහසුනත් අපි මේ ජීවිතේ කියන ගමන යන්න ඕනේ. සමහර වෙලාවට හසිත මේ ගමන මගින් නවත්තන බොහෝ දෙනෙක් ඉන්නවා. ප්‍රශ්න ගැටලු හමුවේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බැරුව මේ ජීවිතේ කියන පොතේ පිටු තමන්ම ගලව ගන්න උත්සාහ කරන එහෙම ගලව පොතවිය අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. හැබැයි හසිත අපිට අපේ ජීවිතේ මේ පිටු අතරේ අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න ඕනේ. මේ හැම දෙයක්ම අපිට පොදුයි. ඉතින් කොච්චර බාධක ජීවිතය ඇතුළේ අපිට තිබ්බත් අපි අපිට ආදරය කරගෙන මේ ගමන යනකොට ඒ ගමන හරිම ලස්සනයි. සමහර විට ඒ ගමනේ අවසානය පුදුමාකාර ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන්. සත්‍යයි.
1: මොහොතින් මොහොත ජීවිතේ පිටු පෙරලෙනවා. ගොඩක් තැන්වල මකන්න බැරි අකුරු වලින් ලියවිලා තියෙන්නේ ප්‍රේමණීය මතක ගැන. සුන්දර අසුන්දර මතක මැදින් කල්පනාකාරීව මේ ගමන යන්න ඕනේ. බාධකවල නැවතීමක් නැහැ. හැමදාම අපිට ලැබෙන බාධක. කොයි තරම්නම් බාධක අපි එනකම් බලාගෙන ඉන්නවද? එකට එකතු වෙලා අපිට මේ දේ ජයගන්න උත්සාහ කරන්න වෙනවා. අපි අපිටම ආදරය කරමු. මේ ගමන ආදරණීය ගමනක් කරගමු.

0: Supreme Radio
1: Number 20
2: Sayam kirilli kohe ke hindu
1: Number 5
3: Saadi ke palsa kabhi match ki aa re
4: Saturday weekend ek happening karaganna
5: Eta beta tore janapriya sindu
6: Oh god
5: ek digata ek kapata Singsurada ude 10 indan daval 12 wenakal
4: Supreme Radio
1: Radio
4: Super Hits 20 with Hasita
7: අවසාන ප්‍රශ්නය ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුක මොකද්ද?
8: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
10: Tempo Town
4: with Ashi
11: 89.1, 89.3 Supreme Radio.

0: රේඩියෝ
1: හසිත හීන ගොඩක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ හීන එකින් එක හැබෑ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ගැන ඔයාට කියනවද නැත්ද කියලා.
2: මම නම් ওই කාරණාව ගැන දන්නවා. දැන් අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ අපි වහගෙන ඉන්න අයට මේ කාරණාව ගැන කියන්න.
1: හරියටම හරි. ඉතින් ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදයේ අරගෙනන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම සමාජිකයා ගැන තමයි හසිත මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. මේ තමයි සුපර් දවසක් ලොතරැයි. ඉතින් උන අලුත් වෙලා පහසු වෙලා තැකි රටාවත වැඩි වෙලා තමයි දැන් තියෙන්නේ. ඔයාගේ දවසේ ආරම්භය සුබ කරවන සුබ සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම ත්‍යාගේ රටාව ගැන මම මුලින්ම මතක් කරන්නම්. සුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් ඔයාට දිනා ගන්න උන දැන් අවස්ථාව තියෙන. ඒ විතරක් නෙවෙයි අංක 3ට රුපියල් 50,000ක මුදලක්, සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක්, ඒ විතරකුත් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක මුදලක් දිනා ගන්න උන දැන් සුබ දවසක් ලොතරැයිය හරහා ඔයාට පුළුවන්කම ලැබිලා තියෙනවා.
2: ඉතින් මේ තෑගි රටාව ඇතුළුව මුදල් තෑගි රැසක් ඔයා හිමි කරගන්න ගමන් සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියක් මිලදී ගන්න එක. පොන්චි රුපියල් 40ක මුදලක් විතරයි වේදන් වෙන්නේ. ඉතින් මේ වාසනාව ඔයා ළඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය කියන දේත් මතක තියාගන්න. දෙවෙනි හෝරාව අපි මේ ගත කරමින් ඉන්නේ. හරි ලස්සන කතා බහක් අපි මේ පැත්තේ දැන් කරගෙන ඉන්නේ. ඔයා ගීත අහන අතරේ අපි මේ ගීතත් එක්ක මනීෂයි මමයි මේ කතා වෙන්නේ. අපි කොයිතරම්නම් ආදරය ගැන කතා කරනවද, තවත් අපිට කොයිතරම්නම් ආදරය ගැන කතා කරන්න තියෙනවද, මේ ආකාරයේ අපි ගොඩාක් දේවල් කතා කරනවා. ඒ වගේම කොයිතරම් ආදරණීය මිනිස්සු, කොයිතරම් ආදරණීය හදවත් තියෙන මිනිස්සු අපිත් එක්ක මේ හෝරා තුනේදී හැමදාම හමු වෙනවාද කියලා අපි මේ කතා කරන්නේ. හරිම සතුටුයි මේ ලෝකයේ සුන්දර ආදරයකට හිමිකම් කියන සුන්දර හදවතක් හිමි මිනිස්සු කොයිතරම්නම් ලෝකේ ඉන්නවද. අපිට හරිම සතුටුයි ඔයා ගැන දිගටම එකතු වෙලා ඉන්න. ආදරේ නාමයෙන් කියන්නේ ඔයාගේ ආදරයට හරි ලස්සන තැනක් මේ ඩ්‍රීම් නයිට් කියන්නේ. මේ රාත්‍රිය උදාහරණයක් කරගන්න, ඔයාගේ ආදරේ තව තවත් වර්ධනය කරගන්න, දුකින් පිරුණු ජීවිතේ සතුටට පරිවර්තනය කරගන්න. එන්න මේ පැත්තට අපි ලෑස්ති ඔයාගේ කතාවට බේතක් වෙන්න. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුබ දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවාගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: හසත පුරුදු විදිහටම මට හිතෙනවා හදත් ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ආදරේදි ඔයා බලාපොරොත්තු වෙන්නේ හැම අතින්ම සර්ව සම්පූර්ණ කෙනෙක්ද?
1: මේ ලෝකේ කාටද මනීෂා සර්ව සම්පූර්ණ මිනිස්සු හමු වෙන්නේ? අපි කවදාවත් සර්ව සම්පූර්ණ නැහැ. මොනවා හරි දෙයක් අපි අඩුපාඩුකමක් තියෙනවා.
0: අනිවාර්යෙන් මහසිතා, හරිම කෙනා අපේ ජීවිතයට ආවට පස්සේ අපේ අඩුපාඩු පවා එයා හරි ලස්සන්ට හදාගන්න උදව් කරනවා. ඉතින් ඇත්තටම ආදරය කියන්නේ හැම දෙයකින්ම සම්පූර්ණ කෙනෙක් හොයාගන්නවට වැඩිය අසම්පූර්ණ කෙනෙක්ව සම්පූර්ණ කෙනෙක් විදිහට දකින එකයි කියලා ඇත්තටම අපිට ලස්සන්ට හිතාගන්න පුළුවන්. මොකද සමහර වෙලාවල් වලට අසම්පූර්ණ සමහර කතා අවසානයේ අපිට සම්පූර්ණ ආදරයක් බලාගන්න පුළුවන් වෙනවා.

මැදින් වේදනා මැදින් ප්‍රේමයේ ජයග්‍රහණය වෙනුවෙන් කොයිතරම්නම් මිනිස්සු කැපකිරීම කරනවද? හරිම කෙනා පරිස්සම් කරගන්න. මොකද හරිම කෙනා කියන්නේ එක එක්ට.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: හරින දැන් අන්න නැවැත්තුවා. මම කිව්වන හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා

0: වේගේ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
1: බෝරින් සන්ඩේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
2: සුප්‍රී මියුසික් සන්ඩේ.
1: ඉනිදා උදේ 9ට.
3: ගින්න සර්.
4: පෙරලිකාර සඳුදා.
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
4: සුවබර අඟහරුවාදා.
6: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
4: හැඩකාර බදාදා.
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
4: රසපිරි බ්‍රහස්පතින්දා.
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා.
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 Supreme Radio
10: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio

0: ප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් නයිට්
1: අනුග්‍රහය
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ ආසේ දිලේ පොළොවේ බලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: ආදරණීය තුන්වෙනි හෝරාව මේ විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. තවත් ලස්සන ගීත ගොඩක් අපිට මේ පැයදී තහන්න තියෙනවා. හෝරා දෙකක් ගත කරා, දැනුනේවත් නැහැ. එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එයාලා තමයි මේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. අපි නිරෝෂාව එකතු කරගන්න ඕනේ. අපි යන්නේ හලාවතට. ඔන්න ඉතින් හස්බන්ඩ් ඒ වගේම පුතාලා දෙන්නවත් එකතු කරගන්න මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැම ආදරණීය හදවතක්ම එකතු කරගන්න කියලා තමයි ඔන්න නිරෝෂා මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්න ඔය හැම දෙනෙක්ම. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මහියංගනෙන් කසුන්, අම්මා තාත්තා ඒ වගේම මල්ලිවත් එකතු කරගෙන යාළුවෝ හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගාම කියලා තමයි කියන්නේ. හසිතවයි මනීෂවයිත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්නවා ඔය හැම දෙනෙක්ම. මම හිතන්නේ මනීෂටත් ඉන්නවා කට්ටියක් එකතු කරගන්න.
1: අනිවාර්යයෙන්ම මම යනවා හසිත කෑකල්ලට. කෑකල්ලෙන් ධනංජන අපි වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන ආදරණීය ආදර ගීතයක් දෙන්න කියලා තමයි ධනංජන කියන්නේ. ඉතින් අපි ඔයාලා දෙන්නව හැමදාම හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා හසිත. ඉතින් බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ආදරයට. ඒත් එක්කම මම යනවා කඩුලානට. කඩුලානෙන් ගයන්ගි මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ඉතින් ලස්සනම ලස්සන ගීතයකට එයාව තාදරෙන් එකතු කරගන්න ගමන් අම්මා තාත්තා ඒ වගේම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම කොට්ටාවෙන් රංජනී අපි වහගෙන ඉන්නවා. මනීෂා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හසිතටත් හරිම ආදරෙන් අපි ආදරේ කියලා ඔන්න තියෙනවා හසිත. ඉතින් මේ හැම කෙනෙක්වම එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ආදරය කියන්නේ අපිට කවදාවත් කතා කරලා ඉවරයක් කරන්න බැරි හරි අමුතු ආදරණීය මාතෘකාවක් කියන දේ හොඳට මතක තියාගන්න. එහෙමනම් දෙකට මහගෙන ඉන්න මේ ආදරණීය ගීතය ඔයාට.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: Molly, can I go ticket to cup then please? Me? අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දු එම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න 89.1 89.3

0: 89.1 Supreme Radio
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio

0: හසිතා, ආදරය කරන්න කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම දඬුවම මොකක්ද?
1: කාලාන්තරයක් තිස්සේ ආදරය කරලා දැන් දුරකට වෙලා වෙන්මුණු මතකෙන් ජීවත් වෙන්න ලැබෙන එක මම හිතන විදියට.
0: ඇත්තටම ඔයා ඇත්තෙම හරි හසිතා. ආදරය කරන කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ලොක්කුම දඬුවම තමයි අය කවතාවත ලැබෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න වෙන එක. ඒක හිතන තරම් ලේසිත් නැති, කරන්න හරි අමාරු වැඩක් හසිතා. අහගෙන ඉන්න ඔයාට පුංචි දෙයක් කියන්නද? ඔයාගෙන් ලැබිච්ච ආදරෙන් පෝසත් මේ හදවත තවමත් ඒ පුරුදු සෙනෙහසින්ම ඔයා ඒ කියලා ආදරෙන් මග බලාගෙන ඉන්නවා. ඇහුණත් ඔයාට මගේ මේ වචන ඇහෙන මානෙක ඔයා ඉන්නවනම් පුළුවන් නම් ආයෙත් වතාවක් ඇවිත් යන්න එන්න.
1: අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් වේදනාත්මක වුණත් තීරණ ගන්න පෙළඹෙන මිනිස්සු අපි අතර ඉන්නවා මනිෂා. නැවත හැරිය නොහැකි දුරකට යන්න වුණත් ඉඩ දෙන, හිතුන විටකදී හැරිලා එන්න හිතුනොත් ආයෙත් ආදරෙන් පිළිගන්න එයාල ලෑස්ති. මේක බොළඳ හැඟීමක්ද? නෑ, මේ එක් අයික් වෙනුවෙන් සින්නක්කරේටම ලියා දුන්න හදවතක ප්‍රේමණීය හැඟීමක්.

0: ස්ප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හෙමින් යමු කියලා
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ නවයට
3: ගින්න සර්.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
5: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
5: Number 20.
6: සායම් කීරිලි කොහේ ගින්දෝ.
5: Number 5.
7: සාඩිකේ පොල්සා කවි මැච් කියාරේ.
8: Saturday. වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
9: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
10: Oh God.
9: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
0: Supreme Radio.
11: ආදරණීය කතා භාග අවසානය. තවත් දවසකට බලාපොරොත්තු ගොඩක ආරම්භය. බොහොම ස්තුතියි. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපිත් එක්ක මේ හොරා තුනේදී රැඳිලා හිටපු ඔයාට ආදරෙන් මතක් කරන්නේ. ඔයා හදවතේ තියෙන්නේ හරි ලස්සන ආදරයක්. ඒකට වටිනාකමක් දෙන්න ඕනි ආදරයක්. හරිම වටිනාකමක් හිතාගන්න බැරි ආදරයක්. අපි කැමති ඔයාගේ ආදරයට ඒ ලැබිය යුතු වටිනාකම දෙන්න. එන්න අපිත් එක්ක මේ ආදර

0: යන්න. මතක් කරන්න ඕනේ තව දවසකින් අපි ආදරෙන් හමුවෙමු. අද වගේම සුන්දර ප්‍රේමණීය කතාබහක් එක්ක.
1: එහෙමනම් අපිට යන්න අවසර. ආයෙත් ආදරණීය රාත්‍රියකේ ආදරය ගැන කතා කරන්න අපි මුණ ගැහමු. ගිහිල්ලෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් එන්න. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතා.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.1 89.3 Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුම යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ